ගෙන් ජීවිතයට අතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළු මහත් ලෝක ධාතුවටමත් යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදීකොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා

ඉන්දියාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන්විදුලි කලාවක් සඳහා. අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්

0: ඔබට එම සුභාසිංසන සුදුල FM ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමින් වහන්සේ විසින්.
1: සුදුල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදුල ගුවන් විදුලිය.
4: විදේශ ගතමී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා.

0: සුදිල ගුවන්විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළවෝ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුබ උදසනක් වේවා. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩ වදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදය සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේය. ධම්මපදය පණ්ඩිත වග්ගය.
1: සුදිල ගුවන්විදුලියේ සංගයි ඔබ

0: சுதிலே அன்விதுளிய සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදුල ගුවන් විදුලියේ

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත් කිරීම.

0: මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන්විදුලියේ උදා වැඩසටහන සුදුල උදය සමගයි. දිනපතා උදේ 7 සිට පෙරවරු 8 දක්වා සුදුල උදය ගෝනට නැංවෙනවා. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලියේ

0: අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
1: සදහවත් පින්වත් ඔබට සුදිල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා වැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.

0: നൊപ്പമാവ് സലക്കിൽ നിവനട്ട് കറുണുവാൻമേ പമാവ് നൊസലക്കിൽ മരണയട്ട് കറുണുവാൻമേ എഹയിൻ പിങ്വത്ത് നൊപ്പമാ ഊവോ നൊമെറി പമാ ഊവോ മലവും വെനിയ ധമ്മപദയ അപ്രമാദ വർഗ
1: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි. මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ඉදුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකී නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ද්විතිය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්න. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
3: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා, ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි.
4: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉත ආගනීය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද ඉරිදා සැප සම්පත් හා
1: සමස්ත දහම් පාසල් වල කටයුතු ආරම්භ කරන මේ මොහොතේ දැන් අපි දහම් පාසල් ගීතය මෙසේ ප්‍රචාරය කරමු.

0: සදහවත් පින්වතුනි, පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙනෙනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතෙන් සිට සවන් යොමු කරමු.
1: හොඳයි පින්වත්නි, කවුරුත් සාදුකාරයක් පවත්වන්න පන්සිල් සමාදන් වීමට නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමීසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි.

ऐतिहासिक यटगल राजमहाविहाराधिकारी अध्यापनाध्यक्ष शास्त्रपति केहलवल सुमंगल माहिमिपाणन वहांसी एवागेम विहाराधिकारी पर्वेनाधिपति अपे पदलांगला सजी पंडित हामदुरान वहांसी प्रधान විහාරවාසී ගරු කටයුතු මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි දැන් හැම දිනාම සූදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කරන්න අද මේ ඓතිහාසික යටගල රාජමහා විහාරය කේන්ද්‍ර කරගෙන මෙවන් විශේෂ ධර්ම දානමය පින්කමක් संविधाने करलतीन्ने ऐकियन कारणाव अपे पूजनीय केहलवल सुमंगल माहिमिपाणन वहांसे सिहिपत् कला मेम विहारस्थाने दिगु कलक दायक सभावे उपसभावतिवरया वशेन सुविशाल मेहेवरक सिदु करपु ए वगेम मे गम प्रदेशे සෑම තරාතිරමකම කෙනෙක් ඊටාම සුහදව ලෙන්ගතුව ඇසුරු කරමින් ජන ප්‍රසාදය දිනාගෙන කටයුතු කරපු තමන්ගේ නිවසේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරගෙන වන්දනාමාන කරපු ඒ ධාතුන් වහන්සේලා විහාරස්ථානයේ වෙතට පූජා කරපු ඒ විතරක් නෙවෙයි දිගු කාලයක් තිස්සේ විහාරස්ථානයේ හැම පෝයෙටම සිල් සමාදන් වෙමි. ප්‍රතිපත්ති ගරුකව තමන්ගේ ජීවිතයේ අවසාන භාගයේ ඉතාම සාර්ථකව ගත කරපු සත්පුරුෂ මහාත්මයෙකුට පින් අනුමෝදන් කිරීම පිණිසයි මේ පින්කම කරන්නේ. සනත් නානායක්කාර මහත්මා පරලෝ සපත්වීම නිමිත්තෙන් එතුමාට පින් අනමෝදන් කිරීම පිණිස එතුමාගේ ප්‍රියාදර භාර්යාව දූදරු මුණුබුරු මිනිබිරියන් පවුලි සමීපතම ඥාති හිතවන්තයන් ඔබ හැම දිනාම එකතු කරගෙන මේ පින්කම මෙලෙසින් සිදු කරනු ලබනවා. එත් එක්කම මිය පරලෝ සපත් සුමතිපාල නානායක්කාර රම්‍යා නානායක්කාර සිරිදාස නානායක්කාර අමරා නානායක්කාර කියන දෙමව්පියන් වහන්සේලා ඇතුළු මියගිය සංසාරගත පරම්පරාගත පින් බලාපොරොත්තු වෙන සියලුම ඥාතිහිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපවත් වී වදාළ ලක්වැසි ලෝවැසි මහා සංඝරත්නයට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පින්කමට සම්බන්ධ වෙන පැමිණ සිටින ඔබ හැම දෙනාගේම පරලෝ සපත් සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. විහාරස්ථානයේ වැඩ සිටින ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම මහා සංඝරත්නයට දේශකයාණන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ප්‍රාර්ථනා කරනෝ. සනත් නානායක්කාර මහත්මාගේ බිරිඳ දූදරු මුණුබුර මිනිබිරියන් ඥාති හිත මිත්‍රාදීන් ඇතුළු සෑම සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ ධර්ම දානමය කුසලය ඉවහල් වේවා කියලා ප්‍රාර්ථනා කරනෝ. ඉතින් ඒ සිතැඟි බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල එලෙසින්ම ඉෂ්ඨ වේවා කියලා අපි නැවත ප්‍රාර්ථනා කරමු. පින්වතුනි මේ වෙලාවේ ධර්ම දේශනාව සඳහා ඉතින් මේ නානායක්කාර මහත්මාගේ පුතණුවන් මට බණට ආරාධනා කරන්න තම බිරිඳ සහ මේ පුංචි පුතා එක්ක ආපු වෙලාවේ මතක් කළා අම්මා කිව්වා කියලා නිවනට නැඹුරු වූ බණක් කියන්න කියලා. ඒ නිසා මම අද දේශනාව
ඔබට ඒ නිවනට මනස යොමුවන ලෙසට උපකාර වෙන ධර්මදේශනාවක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා මම කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේහි සඳහන් වෙන සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍රයේ නම සති සම්පජඤ්ඤ සූත්‍රය. සති සම්පජඤ්ඤ සූත්‍රය. ඒ අසුරු කරගෙනයි අද ඔබට කරුණු කියන්නේ. පින්වත්නි, අපිත් එක්ක ওই ගොඩක් අය කතා කරනකොට කියන දෙයක් තියෙනවා. මොකද්ද? අනේ ස්වාමීන් වහන්ස, අපි නිවන් දකින්නේ කියලා දන්න කාලේ ඉඳලා දන් දෙනවා. දන්න කාලේ ඉඳලා පන්සල් යනවා. දාම් පාසලුත් ගිහිල්ලා ඊට පස්සේ බණත් අහනවා. භාවනා වැඩසටහනුත් හොය හොයා යනවා. ඊට අමතරව දඹදිව වන්දනාවෙත් ගිහින් තියෙනවා. තව තව ලොකු ලොකු පිංකම් කරලා තියෙනවා. ඒ වුණාට දැකපු නිවනක් නැහැ කියලා කියනවා. එහෙම වෙන්නේ ඇයි? මෙච්චර දේවල් කරලා. හොඳයි, මේ සූත්‍ර දේශනාවේ අපිට බුදුහාමුදුරු නිවන් දකින ඍජු අනුපිළිවෙල වැඩසටහනක් කියලා දීලා තියෙනවා. බලන්න, මෙන්න මේ කියන අනුපිළිවෙල වැඩසටහන ඔබ ඔබේ ජීවිතයේ ක්‍රියාත්මක කරලා තියෙනවද කියලා. එහෙම නැත්තම් එහෙනම් නිවන අපි මෙතෙක් ප්‍රත්‍යක්ෂ කරගෙන නැත්තේ ඒ වැඩසටහන ඊට අදාළව සම්පූර්ණ කරලා නැති නිසා බව තේරුම් අරගෙන ඒ සඳහා අප්‍රමාදීව වෙහෙසෙන්න, වෑයම් කරන්න උත්සාහවත් වෙන්න ඕන. පින්නතුනි, ඕනෑම දෙයක් කරන්න ලේසි අනුපිළිවෙලින් තියනවනම්, අනුපිළිවෙලින් ඒක ක්‍රියාත්මක කරනකොට ඒක කරන්න ලේසි. ඉගෙන ගන්න එකක් වුණත් එහෙමයි. අනිත් වැඩක් වුණත් පිළිවෙලට කරනකොට ඒ දේ කරන්න ලේසි. ආන්නී වාගේ නිවන් දකින්නවා කියන කාර්යය සිද්ධ කරගන්නත් අපිට බුදුහාමුදුරුව අනුපිළිවෙල වැඩසටහනක් කියලා දීලා තියෙනවා. දැන් ඒක තේරුම් ගන්න මම ඔබෙන් මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්නම්. මට කියන්න කවුරු හරි මහාචාර්යවරයෙක් වෙන්න. අපි දන්නවනේ මහාචාර්යවරයෙක් වෙන්න ලේසියෙන් බෑනේ. මහාචාර්යවරයෙක් වෙන්න අනුපිළිවෙල වැඩසටහනක් තියෙනවා. ඒ වැඩසටහනේ පළවෙනුවෙන්ම කරන්න ඕන දේ මොකද්ද? මහාචාර්යවරයෙක් වෙන්න නම් මොකද්ද කරන්න ඕන? මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලම කරන්න ඕන ඉස්කෝලේ යන්න ඕන. ඉස්කෝලේ නොගිහිපු මහාචාර්යවරු තියෙනවා නැත්තේ නේ ලංකාවේ සමහර තැන්වල. හැබැයි ඉස්සෙල්ලම මහාචාර්යවරයෙක් වෙන නම් ඉස්කෝලේ යන්න ඕන. ඉස්කෝලේ ගිහිල්ලා එකේ පන්තියෙන් දෙකට, දෙකෙන් තුනට, තුනෙන් හතරට, හතරෙන් පහට පාස් වෙන්න ඕන. ඊළඟට ශිෂ්‍යත්වයේ පාස් වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ශිෂ්‍යත්වයේ පාස් නොවිච්ච ඕන තරම් මහාචාර්යවරු ඉන්නවා. ඊට පස්සේ පහෙන් හයට, හයෙන් හතට, හතෙන් අටට, අටෙන් නවයට, නවයෙන් දහයට, දහයෙන් එකොළහට ගිහිල්ලා සාමාන්‍ය පෙළ ලියන්න ඕන. සාමාන්‍ය පෙළ ලියලා උසස් පෙළ පාස් වෙලා ඊට පස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශය අරගෙන තමන් කැමති විෂය ධාරාවක් තෝරාගෙන ඒ අදාළ වර්ෂ ගාන විශ්වවිද්‍යාලයේ ඉගෙනගෙන ක්ලාස් එකක් එක පාස් වෙන්න ඕන. ඊට පස්සේ එහෙම පාස් වුණාට පස්සේ ඔන්න සමහරවිට විශ්වවිද්‍යාලයෙන්ම ලැබෙන අවස්ථාවක් සහාය කතිකාචාර්ය ධුරයක් සඳහා. එහෙම කතිකාචාර්ය ධුරයක් ලබාගෙන විශ්වවිද්‍යාලේ උගන්වමින් ඉන්න ගමනේ විවිධ පර්යේෂණ කරලා රිසර්ච් පේපර්ස් එහෙම ඉදිරිපත් කරමින්
පොත් එහෙම ලියමින් දේශන කරමින් මාස්ටර් එකක් එහෙම කරලා ඒකෙනුත් සමත් වෙලා ඊට පස්සේ තව කාලයක් ගිහිල්ලා එම්ෆිල් එකක් කරලා ඊට පස්සේ PhD එකක් කරලා ඉන් පස්සේ අවුරුදු ගාණක් 10ක් විතර හොඳට උගන්වලා පර්යේෂණ නිබන්ධන එහෙම කරලා සනාතන මණ්ඩලය සතුටු වෙන විදිහට කටයුතු කරාට පස්සේ ඔන්න එයාට ලැබෙනවා මහාචාර්ය තනතුර. බලන්න දැන් ඒකට තියෙනවා අනුපිළිවෙල ගමන. අන්න ඒ වාගේ තමයි මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල යම් කිසි කෙනෙක් උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමට කැමැත්තෙන් පසු වෙනවා නම් ඒ තැනැත්තා විසින් අනුපිළිවෙලින් පුරුදු කර යුතු කාරණා හතක් ධර්මෙහි දක්වලා තියෙනවා. ඒ හත සම්පූර්ණ කරාම නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට සති සම්පජඤ්ඤ සූත්‍රයේ තුල ඒ කාරණා හත අපිට පෙන්වලා දෙනවා. ඒ වගේම එහි අග්‍ර පහළය වන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙනවා කියලා කියනවා. ඒ අනුව සති සම්පජඤ්ඤ සූත්‍රයේ තුල කාරණා 8ක් විස්තර කරනවා. නිවන් දකින්න උපකාර වෙන කාරණා 7යි නිවනයි. දැන් ඔන්න මම ඒ ටික අනුපිළිවෙලින් ඉස්සෙල්ලා කියන්නම්. නිවන් දකින්න කැමති එක්කෙනෙක් ඉස්සෙල්ලාම පුරුදු පුහුණු කළ යුතු ධර්මතාවය වන්නේ සති සම්පජඤ්ඤය. ඔන්න පළවෙනි මතක තියාගන්න. 1 සති සම්පජඤ්ඤය. 2 හිරි ඔත්තප්පය. හිරි ඔත්තප්පය. 3 එක ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රිය සංවරය. 4 එක සීලය. සීලය. 5 එක සමාධිය. 5 සමාධිය. 6 යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය. 7 නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගය. 8 විමුක්ති ඥාන දර්ශනය. විමුක්ති ඥාන දර්ශනය. ඔන්න කාරණා 8. එතන විමුක්ති ඥාන දර්ශනය කියන්නේ නිවන. නිවනට කියන නමක්. ඒ නිවන සාක්ෂාත් කරගන්න නම් ඊට මෙහායින් කියපු කාරණා 7 අනුපිළිවෙලින් වඩන්න ඕන, දියුණු කරන්න ඕන. දැන් මතකෙන් කියන්න බලන්න. 1 මොකද්ද? සති සම්පජඤ්ඤය. 2 හිරි ඔත්තප්පය. 3 ඉන්ද්‍රිය සංවරය. 4 සීලය. 5 සමාධිය. 6 යථා භූත ඥාන දර්ශනය. 7 නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගය. 8 විමුක්ති ඥාන දර්ශනය. ඔන්න කාරණා 8. දැන් මේ කාරණා ටික අනුපිළිවෙලින් සම්පූර්ණ වෙනකොට එකක් පිරෙනවා කියන්නේ තව එකක් ශක්තිමත් වෙනවා කියන එකයි. ඒකට උදාහරණයක් බුදුහාමුදුරුවෝ දෙනවා. දැන් ඔබ දන්නවා විවිධාකාර ගස් තියෙනවා. ඒ ගස් අතරේ අපි හිතමු අරටුව තියෙන ගහක් තියෙනවා. අරටුව තියෙන ගහ. දැන් ගහක බොහොම වටිනාම දෙයක්නේ අරටුව කියලා කියන්නේ. ඔන්න ඔය වටිනා අරටුව දක්වාම ශක්තිමත් වෙන්නට උපකාර වෙන කාරණා ටිකක් තියෙනවා ගහේ. මොනවද ඒ? ගහේ අතුකොළ හොඳට තියෙනවා නම් ඒක උපකාර වෙනවා පොත්ත හොඳට වර්ධනය වෙන්න. පොත්ත හොඳට වර්ධනය වීම උපකාර වෙනවා. පොත්තෙන් පස්සේ මොකද තියෙන්නේ? සිවිය හොඳට වර්ධනය වෙන්න. සිවිය හොඳට වර්ධනය වීම උපකාර වෙනවා. සිවියෙන් පස්සේ මොකක්ද තියෙන්නේ? එලය හොඳට වැඩෙන්න. හොඳ එලයක් තිබුණොත් ඒක උපකාර වෙනවා. මොකටද? අරටුව වැඩෙන්න. ආන් මේ වගේ
බුදුහාමුදුරු දේශනා කරන මේ කියන කාරණා ටික කවුරු හරි කෙනෙක්ට මේ කියන කාරණා හත එකින් එක වැඩෙනව නම් එයාට නිවන සාක්ෂාත් කරගන්නේ කාරණා උපකාර වෙනවා කියලා. ඉතින් දැන් ගොඩක් අය කියන කතාව මොකද්ද? අපි මෙච්චර දේවල් කරලා තියෙනවා නිවනක් දබල නැහැ කියලා. දැන් බලන්න ඔබ කරලා තියෙනවද කියලා ඔය කාරණා ටික. සති සම්පජඤ්ඤය පුරුදු කරලා තියෙනවද? හිරියොත් අපේ වඩලා තියෙනවද? ඉන්ද්‍රිය සංවරය කෙතෙක් දුරට පුරුදු කරලා තියෙනවද? සීලය මොන මට්ටමට රැකලා තියෙනවද? සමාධිය කොච්චර වඩලා තියෙනවද? ඊළඟට යථාභූත ඥාන දර්ශනය කොච්චර දුරට පුරුදු වෙලා තියෙනවද? නිබ්බිදා විරාගය තියෙනවද කියලා ඔබ හිතලා බලන්න ඕ. ඉතින් කවුරු හරි ළඟ සති සම්පජඤ්ඤයක් නැත්තම් එයා අසති අසම්පජඤ්ඤයෙන් නම් ඉන්නේ. එයාට නිවන් දකින්න බෑ. කවුරු හරි කෙනෙක් හිරි ඔත්තප්ප නැත්තම් එයාට අහිරික අනුත්තප්ප නම් තියෙන්නේ. ඒ කියන්නේ පවට අකුසල ලැජ්ජ බය නැති කෙනෙක් නම් එයාට නිවන් දකින්න බෑ. ඉන්ද්‍රිය සංවරයක් නැතුව යමෙකුගේ ඉන්ද්‍රියන් අසංවරයි නම් යමෙක් දුස්සීල නම් යමෙක්ගේ හිත නොසන්සුන් නම් යමෙකුට ඇත්ත ඇති හැටියෙන් වැටහෙන්නේ නැත්තම් නිවන් දකින්න බෑ. නාන්න. ඒ නිසා මෙන්න මේ කියන කාරණා ටික ඔබ නිවන පිණිස පුරුදු කළ යුතුම දේවල් වෙනවා. ඒ කියන දන් දෙන ගමනේ, පෝයෙද සිල් සමාදන් වෙන ගමනේ, භාවනා කරන ගමනේ, ඔක්කොම කරන ගමනේ ඒ තුලින් මෙන්න මේ කාරණා වැඩෙනවද කියලා ඔබ බලන්න ඕන. එතකොට පළවෙනි කාරණාව තමයි නිවන් දකින්න කෙනෙක් පුරුදු කළ යුතු සති සම්පජඤ්ඤය. වචන දෙකක්. එක සති, දෙක සම්පජඤ්ඤය. සති කියන්නේ සිහියට. සම්පජඤ්ඤ කියන්නේ මොකටද? නුවණට. එතකොට නිවන් දකින්න අත්‍යවශ්‍යම මූලිකම කාරණා දෙක මොකද්ද? සිහියයි නුවණයි. ඔය දෙක නැත්තම් නිවන් දකින්න බෑ. ඉතින් සිහිය කියන්නේ මොකද්ද? සිහිය කියන්නේ අප කරන සෑම ක්‍රියාකාරකමක් පිළිබඳව සතිමත් භාවයෙන් කටයුතු කිරීම. එතකොට සාමාන්‍ය ඔබ දන්නෝ මිනිස්සු විදිහට අපි ක්‍රියාකාරකම් තුනක් මූලිකව කරනවා. ඒ ක්‍රියාකාරකම් තුනට අපි කියනවා කායික ක්‍රියාකාරකම්, වාචසික ක්‍රියාකාරකම් සහ මානසික ක්‍රියාකාරකම් කියලා. තව විදිහකින් කිව්වොත් සිතින්, කයින්, වචනයෙන් කරන ක්‍රියාකාරකම්. ඔන්න ඕව කරනකොට මොකද්ද තියෙන්න ඕන? සතිය තියෙන්න ඕන. එතකොට සතිය කියලා කියන්නේ මොකද්ද? ඒ ක්‍රියාව කරන බව දැනගෙන කිරීම. ආන්න. දැන් උදාහරණයකට ගමු. ඔබ වාඩි වෙලා ඉන්නවා. ඔබට ඕන නැගිටින්න. එතකොට ඔබට තියෙන්න ඕන සතියක්. ඔබ පුටුවෙන් හරි බිමෙන් හරි නැගිටිනකොට නැගිටින බව දැනගෙන නැගිටීම තමයි සති කියන්නේ. දැන් සමහරු නැගිටිට බව දන්නේ නැහැ. ආන්න බලන්න. ඊළඟට ඔබට වාඩි වෙන්න ඕන නම් ඔබ වාඩි වෙනකොට සතියක් තියෙන්න ඕන. සතිය නැතුව කොච්චර වාඩි වෙනවද නේද? සතිය නැතුව වාඩි වෙනව මොකද වෙන්නේ? ලොකු අමාරු වලට එන්න පුළුවන්. ඒතර සතිය තියාගෙන වාඩි වෙන කෙනා නම් මොකද කරන්නේ? සතිය තියෙනකොට වාඩි වෙනව නම් වාඩි වෙන්න කලින් බලනවා. මොකද්ද බලන්න? පුටුව තියද කියලා බලනවා නේද? ඊයේ නම් තිබ්බ, අදත් ඇති කියලා හිතාගෙන බලන්නේ නැතුව වාඩිනොත් බිම. ආන්න සතිය නැතිකම. එතකොට අන්න නැගිටිනකොට නැගිටින බව දැනගෙන නැගිටින එක, ඊළඟට වාඩි වෙනකොට වාඩි වෙන බව දැනගෙන වාඩි වෙන එක, කනකොට බොනකොට ඊවා කරන බව දැනගෙන කරන එක, කයින් වචනින් කරන කයින් කරන සෑම ක්‍රියාකාරකමක්ම දැනගෙන කරනවා. ඒක සති. ඊළඟට කතා කරන වචන,
කටින් වචන පිට කරනකොට මම මේ වචන කතා කරනවා, මම මේ කතා කරනවා කියලා දැනගෙන කතා කරන්න ඕන. සමහරු කතා කරාට කතා කරන්නේ මොනෝද කියලා දන්නේ නැහැ නේද? ඉතින් ගොඩාක් වෙලාවට අන්තිමේදී අනේ ඔය මොන හරි කියනකොට මගේ කටින් කියවෙන්නේ නැති, මට මතකත් නැහැ ඔව කියලා එහෙම කියන. ඇයි ඒ? කතාවත් එක්ක සතිය නැහැ. ඒකයි හේතුව. එතකොට හිතට අතොරක් නැතුව විවිධ සිතිවිලි ගලාගෙන එවිලා ඒව හිතනකොට සතියෙන් හිතන්න ඕන, මම මෙන්න මේක තමයි හිතන්නේ, මේක තමයි හිතන්නේ කියලා හිතන බව දැනගෙන හිතන එක තමයි සතිය. ඉතින් මේ සතිය අත්‍යවශ්‍යයි. හැබැයි සතිය විතරක් තිබ්බට බෑ. දැන් සතිය ගැන හරියට ගොඩක් අය කතා කරන, සිහියෙන් වැඩ කරන එක ගැන. සිහිය තියෙන්න ඕන. ක්‍රියාව ගැන දැනුවත් වෙන එකනේ සිහිය කියන්නේ. ඒක අත්‍යවශ්‍යයි. හැබැයි එය පමණක් තියාගෙන බෑ. ඊට පස්සේ තියෙන්න ඕන මොකද්ද? නුවණ තියෙන්න ඕන. සම්පජඤ්ඤ. මොකද එතන නුවණ කියන්නේ? අන්නර කයිනුයි වචනේනුයි සිතුනුයි ක්‍රියා කරනකොට ඒ ක්‍රියාවන්ට මුල් වෙච්ච සිතුවිලි හඳුනා ගන්න ස්වභාවය තමයි නුවණ කියන්නේ. දැන් කවුරු හරි කෙනෙක් වාඩි වෙලා ඉන්නකොට නැගිටිනවා. ඒතර එයා නැගිටින බව දන්නවා, සතිය තියෙනවා නම්. හැබැයි නැගිටින්නේ තරහින් වෙන්න පුළුවන්, කාට හරි ගහන්න වෙන්න පුළුවන් නේද? එතකොට ආන්න ඒ තරහ අඳුන ගන්නවා. ඔන්න මට තරහක් ආවා කියලා අඳුන ගන්න. ඒ අඳුන ගැනීම තමයි සම්පජඤ්ඤය. දැන් ධර්මශාලාවට ගිහිල්ලා වාඩි වෙනකොට, දැන් නැගිටිනකොට නේ තරහයිනේ, වාඩි වෙනකොට ගොඩක් වෙලාට ඉන්නේ මොකද්ද? නැගිටිනකොට තරහ යන්න පුළුවන්. සමහර වෙලාවට වාඩි වෙලා හිටපු එකනේ නැගිටෙවොත් තරහ යන්න පුළුවන් නේද? එතකොට වාඩි වෙනකොට රාගේ ඉන්න පුළුවන්. ඔය වාඩි වෙනකොට රාගේ ඉන්නේ කොහොමද? ඒකට කියන්නේ ආසන රාගය කියලා. පුටුවලට එහෙම අල්ලගන්න ඔය බුදී පාන්දර සීල් සමාදන් වෙන්න ඇවිල්ලා ඔය කණු පුටු මුළු අල්ලගන්නේ ඒක රාගයක් නේද? එතකොට ඒ වාඩි වෙනකොට දැනගන්න ඔන්න මේ වාඩි වෙනකොට මගේ හිතට ආවේ මෙහෙම සිතුවිල්ල. හරිද? එතකොට ඒ වගේ ඒ සිතුවිලි හඳුනගන්න ස්වභාවය තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒ සිතුවිල්ල අකුසලයක්ද කුසලයක්ද කියලා අඳුනගන්න ස්වභාවය තමයි සම්පජඤ්ඤය. එහෙනම් ඔන්න ඉස්සෙල්ලාම නිවන් දකින්න නම් මොකද කරන්න ඕන? ඒ සිහියයි නුවණයි තියෙන්න ඕන. ඒතර නුවණ තියෙන කෙනා දන්නවා සිතේ තියෙන කුසල් අකුසල් මොකද්ද කියලා. දැන් නිවන් දකින්නවා කියලා කියන්නේම වෙන දෙයක් නෙවෙයි, හිත පිරිසිදු කරගන්න එක, අකුසල් ප්‍රහාණය කරන එක. එතකොට අකුසල් ප්‍රහාණය කරන්න නම් අකුසල් තියෙන බව දැනගන්න ඕන. දන්නේ නැති කෙනාට ප්‍රහාණය කරන්න හිතෙන්නේ නැහැ. දැන් ඔයයන්ට ඇඳුමක් උනත් පිරිසිදු කරගන්න හිතෙන්නේ කොයි වෙලාවටද? කිලිටි කියලා පේනකොටනේ. අන්න ඒ වගේ තමයි හිතත්. හිත කිලිටි කියලා දැනෙනකොට තමයි හිත පිරිසිදු කරගන්න හිතෙන්. එහෙනම් නිවන් දකින්න නම් කෙලෙස් ප්‍රහාණය කරන්න නම් අත්‍යවශ්‍යයි තමන්ගේ හිතේ තියෙන කෙලෙස් තියනව නම් ඒව අඳුන ගන්න එක. ඒව දකින එක, ඒව දැන ගන්න එක. ඒ නිසා තමයි බුදුහාමුදුරු නිතර අවධාරණය කරන්නේ ජානතෝ අහම් භික්ඛවේ පස්සතෝ ආසවාණං කයං වදාමි. මහණෙනි මේ ආශ්‍රවෙහිවත් කෙලෙස් ක්ෂය කරන්න පුළුවන්කම තියෙන්නේ තියන බව දන්න කෙනාට. ජානතෝ කෙලෙස් තියන බව දකින කෙනාට, පස්සතෝ කියලා කිව්වේ ඒකයි. තමන්ගේ හිතේ කෙලෙස් තියන බව දන්න කෙනාටයි දකින කෙනාටයි විතරයි ඒ කෙලෙස් ප්‍රහාණය කරන්න පුළුවන්. නෝ අජානතෝ නෝ අපස්සතෝ, දන්නේ නැති එක්කෙනාට, කෙලෙස් තියෙන බව දකින්නේ නැති එක්කෙනාට කවදාවත් හිත පිරිසිදු කරගන්න බෑ. එහෙනම් නිවන් දකිනවා යනු කෙලෙස් ප්‍රහාණය කිරීම නම්, නිවන් දකිනවා යනු හිත පිරිසිදු කර ගැනීම නම් මොකද්ද කරන්න ඕන?
හිත කෙලිටි කරන කෙලෙස් අඳුන ගන්න ඕන. ආන්නේකට තමයි සම්පජඤ්ඤය කියන්නේ. ඒ අඳුන ගන්න නම් තමන්ගේ ඒ කෙලෙස් ඇති වෙන්න මුල් වෙච්ච ක්‍රියාකාරකම් පිළිබඳව සතිය තියෙන්න ඕන, සිහිය තියෙන්න ඕන. ආන්නේ දෙක එකතු වුණාම අපි කියන සිහියයි නුවණයි තියෙන්න ඕන. ඔන්න ඒක පුරුදු කරගන්න ඕන ඉස්සෙල්ලම. මොකද සමහර වෙලාවට ඔය ගොඩක් අය නිවන් දකින්නේ කියලා දන් දෙනවනේ නේද? දන් දෙන එක හොඳයි. කොච්චර හොඳ එකක්ද? අලමේව දානානි ධාතුං අලං පුඤ්ඤානි කාතුං. දන් දිය යුතුමයි, පින් කළ යුතුමයි. හැබැයි සිහිය නුවණ නැතුව දන් දෙන්න ගියොත් මොකද වෙන්නේ? දෙන දානය තුලත් දන්නේව නැතුව ලෝභය ඇති වෙන්න පුළුවන්. ලෝභය ඇති වෙන්න පුළුවන්. ඒ වාගේම රාගය ඇති වෙන්න පුළුවන්. දාන වස්තුවට රාගය ඇති වෙන්න පුළුවන්. දැන් මම ওই නිතර කියන කතාවක් දැන් හිතන්න ඕන. ඔය ඇතු හාමුදුරුවරු වඩම්මල දානි පූජ කරනවා. එහෙම දානි පූජ කරන වෙලාවට දැන් ඔන්න හාමුදුරු 19ක් නම් ඉන්නේ. බත් ලොකු බේසමකට බෙදාගෙන හාමුදුරන්ට බෙද බෙද යනවා. ඉතින් එක හාමුදුරු කෙනෙක් ඔන්න පළවෙනි හැඳ ගන්නවා නේද? අත වහන්නේ. දෙවෙනි හැඳ ගන්නවා. උපාසකම්ම හිතන හාමුදුරුවෝ හොඳටම බඩගින්නේ බත් ඇඳි දෙකම්ම ගත්තා කියලා හිතලා සන්න සතුටින් තුන්වෙනි හැඳත් බෙදනවා. ඒකත් පුරවල බෙදනවා. හාමුදුරුවෝ අත වහන්නේ. එතකොට මොකද වෙන්නේ? එතකොට ඔන්න හිතනවා පෙවලිය බලනවා තව හත් අට දෙනෙකුට බෙදන්නත් තියෙන මේ හාමුදුරුවෝ අත වහන්නෙත් නැහැ කියලා ඔන්න එනවා අර යට ලෝභය. ඊට පස්සේ මොකද කරන්නේ? අර පුරවල ගත්ත හැඳ තියෙනවනේ ඒක හොල්ලනවා ටිකක්. කපලා තමයි දෙන්නේ. උපාසකම්මලගේ තණ්හාවේ තරම හැන්දින් බලා ගන්න පුළුවන් දානකේ වලවලදී. ඉතින් කෙසේතත් ඔන්න බලන්න දැන් දානේ හොඳයි. හැබැයි ඒ දානෙත් එක්කම දන්නේ නැතුව ලෝභය ඉන්න පුළුවන්. එහෙනම් දන් දුන්නටම මදි. ඒක කරන්න ඕන සති සම්පජඤ්ඤය. සිහියෙන් නුවණින් කරන්න ඕන. එතකොට අන්න නිවන් දැකීමේ පළවෙනි පියවර තමයි මොකද්ද? සති සම්පජඤ්ඤය. සති සම්පජඤ්ඤයෙන් වැඩ කරන කෙනාට ඔන්න හිතට තේරෙන්න ගන්නවා, දකින්න ගන්නවා කෙලෙස් ඇති තමන්ගේ හිතේ කෙලෙස් ඇති වුණා නම්. ඊට පස්සේ දෙවනි කාරණාව, ඒක යාට උපකාර වෙනවා. ඒ සිහිය නුවණ උපකාර වෙනවා. මොකටද? හිරියොත්ප්පය දියුණු කරන්න. හිරියොත්ප්ප කියන්නේ මොකක්ද? ලැජ්ජාවයි බයයි. මොකට ලැජ්ජාව බයද? පවට. ගොඩක් අය කියන්නේ පවට කියලා. හරි. හරි වුණාද? හරිම හරි නෑ. ඇයි ඒ? ඒක සම්පූර්ණ උත්තරයක් නෙවෙයි. ලැජ්ජ වෙන්න ඕන, බය වෙන්න ඕන පවට විතරක් නෙවෙයි. එහෙනම් අකුසලයටත් ලැජ්ජ වෙන්න ඕන. අකුසලයටත් බය වෙන්න ඕන. මොකද්ද දැන් පවෙයි අකුසලේ වෙනස? මොකද්ද වෙනස? ඒක තේරුම් ගන්න නම් හිතේ තියෙන කෙලෙස් ක්‍රියාත්මක වෙන, අකුසල් ක්‍රියාත්මක වෙන මට්ටම් තේරුම් ගන්න ඕන. පින්වත්නි, අකුසල් කියලා කියන්නේ මූලිකව අපේ හිතේ හටගන්න නරක සිතිවිලි වලට. ඒ නරක සිතිවිලි හටගන්න මුල් වෙන සිතුවිලි තුනක් තියෙනවා. ඒවට අපි කියන්නේ මොනවා කියලාද? අකුසල මූල කියලා. මොනවද? ලෝභ, ద్వේෂ, මෝහ. ඔන්න ඒ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල් මුල් තුන හිතේ ක්‍රියාත්මක වෙන මට්ටම් ස්ටේජස් තියනවා තුනක්. අදියර තුනක් තියෙනවා. ඒ අදියර තුනට අපි කියනවා මොකක් කියලාද? අනුසය, පරියොට්ටාන, වීතික්කම කියලා. අනුසය කියලා කියන්නේ අපේ හිතේ කෙලෙස් යට කිඳා බැහැලා තුනී වෙලා යටපත් වෙලා තියෙන අවස්ථාව. ලෝභයයි ద్వේෂයයි මෝහයයි යට ගැහිලා තියෙන අවස්ථාව. ඒ අවස්ථාවේ අකුසල් තියෙනවා. හැබැයි පවු නැහැ. දැන් හොඳට කියන්න බලන්න, මේ බණ අහන මොහොතේ වෙන වෙලාවල් වල නෙවෙයි. මේ දැන් ඔබේ හිතේ ලෝභ, ద్వේෂ, මෝහ තියනවද නැද්ද? තියනවා නේද? අනුසය මට්ටමින් තියනවා.
දැන් තිබ්බ කියල දැන් පෞසිද්ධ වෙනවද ඇත්තන්ට? නෑ. බණහන වෙලා පෞසිද්ධ වෙන්නේ නෑ. අන්න එහෙ නමකද හැම අකුසලයක්ම පව් නෙවෙයි. එකන අකුසලය අනුසය මට්ටමේදී පව් වෙන්නේ නෑ. එතර පව් වෙන්නේ කොයි මට්ටමේදීද? ක්‍රියාත්මක කරන වෙලාවට. අකුසල් යට ගැහිලා තියෙන ඒවා ක්‍රියාත්මක කරනකොට තමයි පව් වෙන්නේ. ද ක්‍රියාත්මක කරන ක්‍රම තුනක් තියෙනවා. මොකද්ද තුන? සිතින් ක්‍රියාත්මක කරනවා, කයින් වචනෙන් ක්‍රියාත්මක කරනවා. සිතින් ක්‍රියාත්මක කරන මට්ටමට තමයි පරියුට්ඨාන කියන්නේ. කයින් වචනෙන් එළියට දාන අවස්ථාවට තමයි වීතික්කම කියන්නේ. එතකොට ඔන්න ඔය වෙලාවේදී තමයි පව් සිද්ධ වෙන්නේ. සිතින් කරන පව්, කයින් කරන පව්, වචනෙන් කරන පව් කියලා කියන්නේ අන්න ඒවට. පරියුට්ඨාන සහ වීතික්කම අවස්ථාවල ඒවා. එතකොට ඒ අවස්ථාවලත් ලෝභ ද්වේෂ මෝහ ඇතුළේ තියෙනවා. අන්න හැම පවකම අකුසල් තියෙනවා. හැමයි හැම අකුසලයක්ම පව් නෙවි කිව්වේ ඒකයි. මොකද අනුසය අවස්ථාවේදී පව් සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි ලැජ්ජ වෙන්න ඕන මේ අකුසල් සිතින් කයින් වචනෙන් ක්‍රියාත්මක කරන අවස්ථාවේ හෙවත් පව් සිද්ධ වෙන අවස්ථාවේ විතරක් නෙවෙයි. පව් සිද්ධ වෙන අවස්ථාවේ අනිවාර්යයෙන්ම ලැජ්ජ වෙන්න ඕන, බය වෙන්න ඕන. හැබැයි ඊට කලින් අපි තේරුම් ගන්න ඕන මොකක්ද? දැන් මේව හිතින් හරි ක්‍රියාත්මක වෙන්නේ, කයින් වචනෙන් ක්‍රියාත්මක වෙන්නේ මොකක් නිසාද? හිත ඇතුලේ තිබ්බ හින්දනේ. කාගේ හිතේ තිබ්බේවද? මගේ හිතේ තිබ්බේ. අනුන්ගේ හිතේවත් මගේ හිතේ ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. මගේ හිතේ තිබිච්ච ඒවා තමයි එළියට යන්නේ. ආන්නිකට ලැජ්ජ වෙන්න ඕන. අයියෝ මෙච්චර කාලයක් මං තියාගෙන ඉඳලා තියෙන්නේ මොන තරම් කැත සිතුවිලිද, නරක සිතුවිලිද කියලා තමයි ලැජ්ජ වෙන්න ඕන. ඒ විතරනේ බය වෙන්නත් ඕන. මොකටද බය වෙන්න ඕන? ආ, මේව තියාගෙන ඒව ගැන කල්පනා කර කර ඉන්න වෙලාවක නේද මැරුණොත් කොහෙද යන්නේ? දුකටිය තමයි යන්නේ. ආන්න එතකොට මොකද්ද? රාගය, ద్వේෂය, මෝහය, ලෝභය, ඒ විතරක් නෙවෙයි ආදරය නේද? ආදරය, සෙනෙහස, ඒවත් හිතේ තියාගෙන ඒව ගැනම හිත හිත ඉන්නවා නේද? දැන් මේ නානායක කారణ ඕන එහෙම මැරිච්ච මහත්ය ගැන හිත හිතයිට අනේ මාත්‍ය මෙහෙමයි මෙහෙමයි ආදී වශයෙන් මේ මහත්ය මට ලබන ආත්මෙත් ලැබෙන්න ඕන ආදී වශයෙන් හිත හිත ඉන්නකොට මොකද වෙන්නේ? අන්න අනුසේව පරියුට්ඨාන වෙන්න ගන්නවා නේද? ඊට පස්සේ ඒව ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඉතින් ලබනාත්මෙත් එහෙම ලැබේවා කියලා හිතුවට එහෙමම වෙන්නේ නැහැ. දැන් මේ මහත්ය ගැන කියපු තාලේ අනුව හාමුදුරුවෝ ගොඩාක් වර්ණනා කළා. තව දායක මහත්යෙකුත් මං අහගෙන ගොඩක් ගුණ වර්ණනා කළා. මේ වෙනකොටත් එතුමා කරපු පින් කන්දරාවේ හැටියට හොඳ දිව්‍ය රාජ්‍යයක වෙලා දිව්‍ය ලෝකයක ඉපදෙලා ඇති නේද? දැන් දිව්‍ය ලෝකේ දෙවියෝ තනියෙන්ද ඉන්නේ නෑ. හොඳ දිව්‍යාංගනාව 100ක් විතර පිරිවරාගෙන ඇති. නෝන මෙහි අඬනවා නේද? මහතේට ඒ ගානක්වත් නෑ. හොඳ අලුත් දිව්‍යාංගනාව පිරිවරාගෙන හරි සතුටින් ඉන්නේ ඇති. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒ නිසා ඒවා ගැන ලත වෙවි, පසුතැවිලි වෙවි, කෙලෙස් අවශ්‍යගෙන දුකටපත් වෙන්නේ යන්නේ නැතුව පුළුවන් තරම් අපි ඒවා පාලනය කරගන්න වෑයම් කරන්න ඕන. එතකොට ඔන්න සති සම්පජඤ්ඤය තියෙන කෙනාට හිරියොත්තප්පය දිනු වෙනවා. කියන්නේ මොකද්ද? පවටයි අකුසලයටයි ලැජ්ජාව ඇති වෙනවා. ඒ සිහියෙන් බලනකොට තේරෙනවනේ මේ අකුසල් මේ ක්‍රියාකාරකම් එක්ක නැගිටිනවා කියලා. එතකොටම අන්නේ ආයවට ලැජ්ජ වෙනවා, බය වෙනවා. ලැජ්ජ වෙලා, බය වෙලා හිත ඇතුලේ අනුසය මට්ටමේ කෙලෙස් තියෙනවයි කියලා දැකලා ලැජ්ජ වුණාට පස්සේ ආ මොකද කරන්නේ? අනුසය ඒවා පරියුට්ඨාන වෙන්න දෙන්නේ නැතුව ඉන්න වෑයම් කරනවා. ඒ කියන්නේ නිදාගෙන ඉන්න ඒවා නැගිටව ගන්න නැතුව ඉන්න වෑයම් කරනවා. ඒකට මොකද පුරුදු කරන්න ඕන? තුන්වෙනි එක ඉන්ද්‍රිය සංවරය. අන්න
අකුසල් පව් වෙන්නේ නැතුව ඉන්න ඕන නම් කල යුතු දේ තමයි ඉන්ද්‍රියන් සංවර කරගන්න ඕන. ඉන්ද්‍රිය සංවර කියන්නේ මොකක්ද? ඉන්ද්‍රිය සංවර කියන්නේ රූප බලන්නේ නැතුව, සද්ද අහන්නේ නැතුව එහෙම ඉන්නකද? එහෙම ඉන්න එක නෙවෙයි, එහෙම ඉන්න බෑ නේද? දැන් බලන්න, අපිට ඇස් දෙකක් තියෙනවා නම්, ඇහි පෙනීමේ ශක්තිය හොඳයි නම්, පේන රූපක් තියෙනවා නම්, රූප නොබල ඉන්නද? නොබල ඉන්න බෑ. හැමදාම ඇස් දෙක වහගෙන ඉන්න බෑනේ. රූප පේනවා. කනට කනක් තියෙනවා නම්, කනේ ශ්‍රවණ ශක්තිය හොඳයි නම්, බාහිර සද්ද ඇහෙනවා නම්, නොවසා ඉන්නද? බෑ. එහෙනම් මොකද්ද මේ ඉන්ද්‍රිය සංවරය කියන්නේ? ඉන්ද්‍රිය සංවරය කියන්නේ අරමුණු පරිහරණය කරන්න නැතුව ඉන්න එක නෙවෙයි. පරිහරණය කරනු ලබන අරමුණ නිසා අභ්‍යන්තර කෙලෙස්, අනුසය කෙලෙස් පරියුට්ඨාන කරගන්නේ නැතුව ඉන්න එක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. එහෙම කරන්න නම් අකුසලයට බය වෙලා තියෙන්න ඕන, ලැජ්ජා වෙලා තියෙන්න ඕන. එතකොට තමයි ඒව නැගිටව ගන්න නැතුව ඉන්නේ. එතකොට ඉන්ද්‍රිය සංවර කරගන්න මොකද කරන්න ඕන? බුදුහාමුදුරන්ගේ බොහොම ප්‍රකට ඉගැන්වීමක් තියෙනවා. ඒ තමයි දිත්තේ දිත්ත මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං කියන විදිහට හිතන්න ඕන. දැන් ඔය ඇතෝ ගෙදර ඉඳලා බණ අහන්න එනකොට පන්සලට ඔය ඇස් දෙකෙන් රූප කොච්චර දකින්න නැද්ද නේද? දැන් ඒ දැකපු රූප සියල්ලම ඔබ අල්ල ගන්න ගියාද? නැහැ නේද? අල්ලගෙන කීපයක් විතර පන්සලට අරන් එන්න ඇති. හැබැයි සියල්ල අල්ලගත්තේ නැහැ. බහුතරයක් මොකද කළේ? බහුතරයක් දුටුව දුටු පමණින් අතහැරියා. කනට ඇහෙන ශබ්ද බහුතරයක් ඇසුවා, ඇසු පමණින් අතහැරියා. අන්න ඒක පුරුදු කරගන්න ඕන සම්පූර්ණ වශයෙන්. ඉතින් ගොඩක් අය මොකද කරන්නේ? ඉඳලා හිටලා අල්ල ගන්න ඕනේ බහුතරයක් අතහැරියට. සමහරයෝ තදින් අල්ල ගන්නවා. එහෙම අල්ලගෙන ඒ අරමුණේ ඇලෙනවා, ඒ අරමුණේ ගැටෙනවා, ඒ අරමුණේ මුලා වෙනවා. එතකොට ඇලීම නිසා ඒ අරමුණත් එක්ක ඔන්න රාගය උඩට මතු වෙනවා, ගැටීමත් එක්ක ඒ අරමුණත් එක්ක ඔන්න ද්වේෂය උඩට මතු වෙනවා, මුලා වීමත් එක්ක මෝහය උඩට මතු වෙනවා. අර නිදාගෙන ඉන්න යට තිබිචේ පරියුට්ඨාන වෙනවා. අන්න හිතින් පව් කරන මට්ටමට එනවා. මොකක් නිසාද? ඉන්ද්‍රිය සංවරය නැතිකම නිසා. ආන්න ඒ නිසා ඔබ ඇලෙන, ගැටෙන, මුලා වෙන සුළු අරමුණු පරිහරණය කරනකොට හිතන්න, මේක ඇහැට පෙනිච්ච කෝටි ගණන් රූප අතරේ තවත් එක රූපයක් විතරයි කියලා හිතලා ඒකට වටිනාකම් දෙන්න නැතුව, ඒකට විශේෂත්ව දෙන්න යන්න නැතුව ඒක අතහරින්න පුරුදු වෙන්න. අර ඒක සාමාන්‍යකරණයට ලක් කරගන්න. කනට ඇහෙන ශබ්ද අතරේ ඔබ යම් ශබ්දයක් අල්ලගත්තොත් ඒකෙන් ඇලීම් ගැටීම් වලට යනවනම් මොකද කරන්න ඕන? ඒක සාමාන්‍ය දෙයක් බවට පත් කරගන්න. කනට ඇහෙන කෝටි ගණන්, ලක්ෂ ගණන් ශබ්ද අතරේ ඇහිච්ච තවත් ශබ්දයක් විතරයි. එතකොට අර ඇහිච්ච කලින් ඇහිච්ච ලක්ෂ ගණන් ශබ්ද වලට අපි මොකද කළේ? ඇහුව ඇහුව පමණින් අතහැරියා. අන්න ඒ වැඩේම මේකටත් කරා. එහෙම කරනකොට ඒ ශබ්ද අල්ල ගන්න යන්නේ. ඒ අල්ලගෙන ඒවත් එක ඇලෙන්න, ගැටෙන්න, මුලා වෙන්න, කෙලෙස් අවශ්‍ය ගන්නතුව ඉන්න පුළුවන්. අන්න ඒක තමයි ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. බලන්න ඔහොම වෙනකොට කොච්චර හිත පිරිසිදු වෙගෙන යනවද කියලා, හිත කොච්චර සැහැල්ලු වෙනවද කියලා. දැන් අපි මොකද කරන්නේ? වැඩි හරියක් ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ওই අරමුණු එහෙම අතාරින්නේ නැහැ. අල්ලගෙන ඒවා ප්‍රපංච වශයෙන් ගොඩ නගමින්, කල්පනා කරමින් කෙලෙස් වර්ධනය කරගන්නනේ අපි බලන්නේ. එහෙම නැතුව ඒවා අතහරින තරමට කොච්චර මනස සැහැල්ලු වෙනවද, මානසික සුවයක් ඒ තුළ උදා වෙනවද කියලා ඔබ හිතන්න ඕන. ඔන්න එතකොට තුන්වෙනි එක මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉතින් කවුරු හරි කෙනෙකුට ඉන්ද්‍රිය සංවරය හොඳට පුරුදු කරගන්නව නම් මොකද වෙන්නේ? එතකොට අර පරියුට්ඨාන වෙන්නේ නැහැ. කෙලෙස් අනුසය කෙලෙස් යට තියෙන උඩට එන්නේ නැහැ. බැරි වෙලාවත් කවුරු හරි කෙනෙකුට
ඔය ඉඳලෙ හිටල හරි ඉන්ද්‍රියන් අසංවරවීම නිසා කෙලෙස් උඩට ඇවිල්ලා ඒක කයින් වචනයෙන් එළියට දාන්න හදනවනම් එයා සැනකින් පුරුදු කළ යුතු ඊළඟ ක්‍රියාමාර්ගය මොකක්ද? සීලය. අන්න සිල් සමාදන් වෙනවා. සිල් සමාදන් වෙනවා කියන්නේ මොකක්ද? සීලයෙන් කරන්නේ කයයි වචනයයි සංවර කරගන්නවා. දැන් අර කෙලෙස් එළියට දාන්නේ කයින් වචනින්නේ. ඒතර කය වචනේ සංවර කරගත්තාම එයා නරක දේවල් කියන්නේ නරක දේවල් කරන්නේ. ආන්න ඒ සීලයට කියන නමක්. ඒකට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. කයයි වචනයයි සංවර කරන සීලයට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා. හිත සංවර කරන සීලයට කියන්නේ ඉන්ද්‍රිය සංවර සීලය කියලා. ඒතර ඉන්ද්‍රිය සංවර සීලයෙන් පරිඋත්ථාන කෙලෙස්, ඒ කියන්නේ අර කැකෑරෙනේව සමනය වෙනවා. ඊළඟට ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් වීතික්කම කෙලෙස් පාලනය කරනවා. කයින් වචනෙන් කෙලෙස් එළියට දාන්න නැතුව ශික්ෂණයට පත් කරනවා. අන්න ඒ ශික්ෂණය, ඒ සීලය නිවන් දකින්න අත්‍යවශ්‍ය සාධකයක්. බුදුහාඳුර ඒකයි හැමතිස්සෙම අවධාරණය කරන්නේ. සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ චිත්තං පඤ්ඤාංච භාවය. නුවණ තියෙන කෙනා සමත විදර්ශනා කරන්න සීලයක පිහිටනවා කියලා. ඒතර සීලයක පිහිටුවාම මොකද වෙන්නේ? දුස්සීලයාට වෙන ප්‍රශ්න සිල්වන්තයර නැති වෙනවා. මොනවද දුස්සීලයාට තියෙන ප්‍රශ්න? දුස්සීලයාගේ හිත පසුතැවෙන හිතක්, කම්පිත හිතක්. බුදුහාමුදුරු ගාවට ඇවිල්ලා දවසක් ආනන්දහාමුදුරු අහනව පින්වත්නි, ස්වාමීනි බුදුපියාණන් වහන්ස සීලය කුමක් සඳහාද කියලා. එතකොට බුදුහාමුදුරු අවධානය කරනවා, අවිප්පටිසාරත්ථංගෝ ආනන්ද සීලං අවිප්පටිසාරානි සංසං. ආනන්ද, සීලය නොවිපිලිසර බව සඳහායි. පසුතැවෙන්නේ නැතුව ඉන්නනම් සිල්වත් වෙන්න ඕන. දැන් හිතන්න, ඔබ කොතරම් පසුතැවෙනව ඇද්ද කල්පනා කරන්නේ? දුරදිග හිතන්නේ නැතුව කටින් කියපු ඒව ගැන, එක එක්කෙනාට බැනපුවා, කේලම් කියපුවා, සමහර වෙලාවට අසභ්‍ය වචන කියපුව ගැන ඔබ තාම පසුතැවිලි වෙනව ඇති. ඒ තුල අමනාප වෙච්ච අය ඔබත් සමග ඕන තරම් ඇති. අනේ මම මේ නුසුදුසු නුගැලපෙන කතාවක් කියන්න ගිහිල්ලා තමයි මෙයා මාත් එක තරහ වුණේ කියලා ඔබට තාම පසුතැවිල්ල ඇති. ඒ විතරක්ද නෑ, ඔබ කාට හරි හිංසා කරලා තියෙනවා නම්, ගහලා මරලා තියෙනවා නම්, රිදවල තියෙනවා නම්, ඒ ක්‍රියාව පිළිබඳ ඔබ තාම පසුතැවිලි වෙනවා ඇති. ඒ විතරක් නෙවෙයි, නොදුන් දේ ඔබ හොරෙන් අරගෙන තියෙනවා නම් නේද, නොදුන් දේවල් හොරෙන් ගත්තන තාම පසුතැවිලි වෙනවා ඇති. ඒ කියන්නේ සරලව කියන්නේ මොනව කරාද? හොරකම් කරලා තියෙනවා නම් පසුතැවිලි වෙනවා ඇති. සමහරු හොරකම් කියලා දන්නේ නැතුවත් හොරකම් කරනවා. කොහොමද? ඒ තමයි ওই සමහර නෝනලා ඉන්නවා මහත්යයට කියන්නේ නැතුව මහත්යගේ ෂර්ට් එකේ සාක්කුවෙන් සල්ලි ගන්නවා. නේද? දැන් ඔන්න ගත්තේව මතක් වෙනවා. දැන් මනේ මාත් තරම් තියෙනවනේ එහෙම කියලා. එතකොට මතක තියාගන්න ඕන, එහෙම ගත්තොත් ඒක හොරකමක්. එතකොට කියනවා එහෙම වෙන්නේ කොහොමද සායන්නාස මහත්තයේ මගේ නේ, ඉතින් මහත්තයේ සල්ලි මගේ වගේ තමයි කියලා. සමහරුන්ට මහත්තයේ මගේ වෙන්නේ සල්ලි හොරකම් කරන්න ඕන තමයි. හැබැයි මතක තියාගන්න ඕන, මහත්තයා ඔබේ වුණාට ලිඛිතව හෝ වාචිකව මහත්තයා අවසරයක් දීලා නැත්නම් උන සාක්කුවේ ෂර්ට් එකේ සල්ලි තියෙනවා, ක්‍රෙඩිට් කාඩ්ස් දෙනවා, ආශේව පාවිච්චියට ගන්න කියලා කියලා නැතුව ගත්තොත් ඒක හොරකමක්. දැන් ඔය වගේ හොරකම් එහෙම මතක් වුණොත් මොකද වෙන්නේ? අයියෝ මාත් කරලා තියෙනවනේ කියලා පොඩි පසුතැවීමක් එනවනේ නේද? කම්පනයක් එනවා. අන්න දුස්සීලයට වෙන අවුල. එතකොට ඒ වගේ නරක දේවල් මතක් කරනකොට එයාගේ හිත අතීතයට යනවා. අතීතේනේ දැන් මේව කරලා තියෙන්නේ. ඔන්න ඒව මතක් වෙනවා. ඊට පස්සේ ඒවායි ප්‍රතිවිපාක මතක් වෙනකොට හිත අනාගතයට යනවා. ඇයි? මේ වගේ පව් කරපු අයට මරණින් පස්සේ මෙහෙම මෙහෙම වෙනවා කියලා අහලා තියෙනවනම් ඔන්න අනාගතයට යනවා. එතකොට දුස්සීලයාගේ හිත
වර්තමානයේ තුල පිහිටන්නේ නැහැ. ඉක්ුත්ව ගිය අතීතයට යනවා, එහෙම නැත්නම් නොපැමිණි අනාගතයට යනවා. ඔන්න ඔය කාලාතරේ හිත එහෙ මෙහෙ දුවනකොට ඒ හිත නොසන්සුන්. නොසන්සුන් හිතකට ඇත්ත ඇති හැටියෙන් වැටෙහෙන්නේ නැහැ. දැන් බලන්න මේ කැරගෙන ෆෑන්ස් වල තටුවල දූවිලි තියෙන්න පුළුවන්. තිබ්බ කියලා දැන් පේන්නේ නැහැ නේද? කැරගෙන හින්දා හිතත් එහෙම තමයි. එතකොට හිත නොසන්සුන් කෙනාට යමක ඇත්ත ඇති හැටියෙන් දකින්න බෑ. දැන් මේ ෆෑන් එකේ තටු කීයක් තියෙනවද කියලා ෆෑන් එක කරකැවෙන්න මේ කරකවන්නේ නැතුව නිකන් තියෙන විලාවට දැක්ක නැති කෙනෙක්ගෙන් ඇහුවොත් කියන්න බෑනේ හරියට, නේද? එයා තටු ගනින්න අමාරුයි. අන්න එහෙනම් ෆෑන් එකේ යථා ස්වභාවය එයාට කියගන්න බැරියයි වේගෙන් කැරකෙන හින්දා. අන්න ඒ වාගේ තමයි අපේ හිත පිළිබඳව නිසි අවබෝධයකටපත් වෙන්න බෑ හිත නොසන්සුන් නම්. එතන හිත නොසන්සුන් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි දුස්සීලකම. ඒක නවත්තන්න තියෙන ක්‍රමයේ තමයි සීලය, ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ඉතින් එහෙම සිල්වත් වුණාට පස්සේ ඒ සීලය උපකාර වෙනවා මොකටද? සමාධියට. සමාධිය කියන්නේ මොකක්ද? සමාධිය කියන්නේ සිතේ හටගන්න ඒකාග්‍රතාවය. කුසල චිත්තස් ඒකග්ගතා සමාධිය කියලා දක්වන්නේ. එතකොට සිත එක්තෙන් කරන්න මොකද කරන්නේ? නිශ්චිත කුසල අරමුණක් අරගෙන ඒක ගැන හිත හිත ඉන්නවා. අන්න දැන් හිතන්න කවුරු හරි කෙනෙක්ට හිතේ සමාධියක් නැත්නම් එයා මොකද කරන්නේ? ඇහැට පෙනිච්ච රූප ගැන හිත හිතා ඉන්නවා, අතීතයේ බලපු රූප ගැන, ඊළඟට කනට ඇහිච්ච ශබ්ද ගැන, නහයට දැනෙච්ච ගඳ සුවඳ වගේ අරමුණු ගැන එහාට මෙහාට හිත දුවවමින් ඉන්නවා. එතකොට එයාගේ හිත නොසන්සුන්. ඒ හිත සංසුන් කරන්න අපි මොකද කරන්නේ? සමත භාවනාවක් පුරුදු කරනවා. අන්න සමත භාවනාවෙන් තමයි සමාධිය ඇති කරගන්න පුළුවන්. ඒතර සීලයක පිහිටලා සමත භාවනාවක් පුරුදු කරනවා. එහෙම භාවනා කරන

විනාඩි 5ක් හරි භාවනා කරන්න තියාගන්න. හරියට කෑමට වෙලාවක් වෙන් කර ගන්නවා වගේ. දැන් කෑමට 3 වේලට වෙලාවක් වෙන් කර ගන්න ඕනේ නේද? සමහරට උදේ කන්නේ 10ට විතර වෙන්න පුළුවන්. නමුත් උදේට කනවා කියලා කනවනේ. ආ දවල්ට 4ට විතර කෑවත් දවල් කනවා කියලා කනවනේ. අන්නේ වාගේ හිතට ආහාර දෙන්නත් වෙලාවක් තියාගන්න ඕන. ඒ සඳහා කොහොම හරි වෙලාව හොයාගෙන භාවනා කරන්න. අඩුම තරමේ මේ බැරි නම් ඔච්චරම කාර්ය බහුල නම් නිදා ගන්න ගිහිල්ලා මොකද කරන්න ඕන? නිදිමත හැදෙන කන්වත් පුංචි භාවනාවක් කරන්න. වැඩි යෝන්නේ අඩු ගන්න ඉතිපිසෝ ගාතාව මුල ඉඳලා අගට තුන් සැරේකුයි අග ඉඳලා මුලට තුන් සැරේකුයි කියන්න. අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. එහෙමත් නැත්නම් ඒකත් දිග වැඩි නම් අඩු ගානේ අරහං අරහං අරහං අරහං කියලා ඒ විදිහට හිතන්. එහෙම හිතනකොට හිත එක්තැන් වෙනවා. ඔහොම කිව්වහම සමහරු මාත් එක කියලා දෙනවා අනේ ස්වාමීන් වහන්සේ ඉතින් දවසේ වැඩ ඔක්කොම කරලා ඇඳට යන්නේ නිදා ගන්න මහන්සියටනේ ඔය භාවනා කරන්න ගිහලා අන්තිමට නිින්ද යන්නේ හිකුත් නැහැනේ කියලා. එහෙම වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඔය අගේට භාවනා කරන්නම ගිහලා නිදාගන්නේ නේද? ඒ නිසා මේ භාවනා කරා කියලා නිින්දන යා තියෙන්නේ නැහැ. නිින්ද යනවා වගේට. එතකන් කරන්නේ. ඉතින් ඒ සමත භාවනාව පුරුදු කරන කෙනාගේ හිත එක්තැන් වෙනවා. ආන්න එකට තමයි සමාධිය කියන්නේ. එතකොට ඔන්න සමාධිය දියුණු කර ගන්න ඕන. එහෙම සමාධිය උපකාර වෙන්නේ කුමක් සඳහාද? යථා භූත ඥාන දර්ශනිය සඳහා. ඇත්ත ඇති හැටියෙන් දකින්න ප්‍රමාණවත් සමාධියක් තිබ්බම ඇති. ඔය සමාධියේ මේ එල්ලිලා ඒකෙම පැටලෙන්න යන්න එපා. ගොඩාක් අය භාවනා කරන්න ගිහිල්ලා සමාධියට ආසක්ත වෙලා ඇලිලා ඒකම ප්‍රාර්ථනා කරගෙන ඒකෙම එල්ලිලා ඉන්නවා. එතන ওই පරණ අටුවා ඉගෙනවීම එහෙමත් තියෙනවා. මොනවාද? අදිඨාන, වුඨාන, පච්ච වෙකන, ආවජන, සමාපජන ඔය ආදී වශයෙන් වචන කියලා ඒ සමාධියම අල්ලන් ඉන්නක. ඒක එච්චර අවශ්‍ය දෙයක් නෙවෙයි. සමාධිය ඕන යථා භූත ඥාන දර්ශනියට. තේරෙන විදිහට කිව්වොත් දැන් මේ මගේ අතේ කොලයක් තියෙනවා. මේ කොලේ මේ අකුරු ටිකක් print කරලා තියෙනවා. මම මේ කොලේ හොල්ල හොල්ලා කියන කාට හරි පුළුවන් එකිනෙකට මේක තියෙනියෝ කියවන්න කියලා. පුළුවන්ද කිව? කියවන්න බෑ. එතකොට කවුරු හරි කියවන්න ඕන නම් එයා මට කියන මොකද්ද? හොල්ලන්නේ නැතු වින ස්වාමීන් වහන්සේ කියලා. ඊට පස්සේ මං ඔන්න විනාඩියක් විතර මේක හොල්ලන්නේ නැතු අල්ලගෙන ඉන්නවා. ඒ අතරේ කියවන නේද? ඊට පස්සේ කොච්චර හොල්ල ගත්තත් ගමන් නැහැ. අනවශ්‍ය දේ කරලා ඉවරයි. අන්න ඒ වගේ තමයි සමාධිය. එතකොට මානසික ඒකාග්‍රතාවය ඇති කරගත්ත කෙනා එය පදනම් කරගන්නවා කුමකටද? යථා භූත ඥාන දර්ශනය. යථා භූත ඥාන දර්ශනය කියන්නේ අර හිතේ කෙලෙස් ඇති වෙන්නට පසුබිම් වෙච්ච කාරණා ටික දකින්න උපකාර කරගන්නේ. අපි හිතමු කවුරු හරි කෙනෙකුගේ හිතේ රාග, ద్వේෂ, මෝහ ආදී කෙලෙස් ඇවිස්සීලා තියෙනවා කියලා. එයා සිහියෙන් නුවණින් කටයුතු කරන හිඳ ඒ කෙලෙස් දකිනවා. ඒ දැකලා ඊට පස්සේ පුළුවන් තරම් එළියට යන්න දෙන්නේ නැතිව පාලනය කරගෙන දැන් අනුසය මට්ටමේ තියන් ඉන්නවා. එතකොට එයා බලනවා අනුසය මට්ටමේ තිබ්බත් ආයේ නැගිටින්න පුළුවන්නේ. ඒ නිසා කොහොමද මේව නැවත නැවත හටගන්නේ කියලා බලනවා. ආන්න ඒක තමයි මෙතන යථා භූත ඥාන දර්ශනය කියන්නේ. දැන් හිතන්න මෙහෙම ඔබට ඇහක් තියෙනවා. ඒ ඇහට රූපයක් පේනවා. ඒ පේන රූපයට ඔබේ කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත මුල් කරගෙන ඔබේ හිතේ තණ්හාවක් පහළ වෙනවා. ඒකට කියනවා මොකක් කියලාද? රූප තණ්හා කියලා. දැන් ඔන්න රූප තණ්හාවක් ඇති වුණාම ඔබ යථා භූත ඥාන දර්ශනින් බලන්න ඕන මොකක් දිහාද? ඒ රූප තණ්හාව දිහා තමයි බලන්න ඕන. එතකොට රූප තණ්හාව දිහා යථා භූත ඥාන දර්ශනින් බලන කෙනා කරුණු පහකට අනුගතව තමයි බලන්නේ. මොකද්ද කරුණු පහ? ඒකට කියනවා සමුදය, අත්තංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය කියලා.

0: සමුදය කියන්නේ මොකක්ද? අර රූප තණ්හාව ඇති වෙන්න හේතුව බලනවා. ආන්න රූප තණ්හාව කොහොමද ඇති උනේ? එතකොට එයා දකින්න රූප තණ්හාව ඇති උනේ මොකකින්දද? ඇහැට රූපේ පෙනුන හින්දා. ආන්න ඇහැට රූපේ පෙනෙන එකට කියනවා චක්කු සම්පස්සජා වේදනා කියලා. වේදනා පත්‍ය තණ්හා කියන්නේ අන්න ඒක. එතකොට ඔන්න ඇහැට රූපේ පෙනුන හින්දා රූප තණ්හාව ආවා. එතකොට ඇහැට රූපේ පෙනුනේ කොහොමද? චක්කු සම්පස්සය නිසා. ඒ කියන්නේ චක්කු සම්පස්සජා වේදනා කියන්නේ වේදනා සම්පස්යෙන් හටගන්න ජනිත වෙන වේදනා. එතකොට චක්කු සම්පස්සයක් ඇති උනේ මොකක් හින්දද? තින්නම් සංගති පස්සෝ කාරණා තුනක එකතුවක්. මොකද කාරණා තුන? ඇහත් තියෙනවා, රූපයක් තියෙනවා, චක්කු විඥානයක් තියෙනවා. ඇහැයි රූපයයි චක්කු විඥානයයි චක්කු සම්පස්සයයි චක්කු සම්පස්සජා වේදනාවයි නිසා තමයි රූප තණ්හාව හටගත්තේ කියලා දකින. අන්න ඒකට තමයි සමුදය කියන්නේ. තණ්හාව හටගත්තේ හැටි. ඊට පස්සේ මොකද බලන්න? අත්ංගමේ මේක නැති වෙනව නම් නැති වෙන්නේ කොහොමද? නැති වෙනව නම් නැති වෙන්නේ චක්කු සම්පස්සයක් උනේ, චක්කු සම්පස්සජා වේදනාවක් උනේ නැත්තම්. ඒ කියන්නේ ඇහැට රූපේ පෙනුන්නේ නැත්තම්. ඇහැට රූපේ පෙනෙන්න අවශ්‍ය කරන සම්පස්සයක් තිබ්බේ නැත්තම්. ඒ සම්පස්සය ඇති වෙන්න හේතු වෙච්ච ඇහැක් රූපයක් චක්කු විඥානයක් තිබ්බේ නැත්තම් මේ වාගේ රූප තණ්හාවක් ඇති වෙන්නේ නැහැ කියලා දැනගන්න එක තමයි අන්න අත්ංගමේ දකින්නවා කියන්නේ. නැති වෙන පැත්ත දකින්නවා. ඊළඟට ආස්වාදය. ආස්වාදය කියන්නේ මොකක්ද? ඇහැට රූපයක් පේන වෙලාවේ රූපයේ ඒ පේන ලස්සනක් තියෙනවා නම් ආස්වාදනීය ස්වභාවයක් තියෙනවා. ඒක දකින්න ඕන. ලස්සන රූපයක් දැකලා ලස්සනයි කියලා කියන එක තමයි යථාභූතය. නිකන් බොරුවට අනිත්‍යයි දුකයි අනත්තයි ඒවා කියන්න යන්න එපා. ලස්සන නම් අවහංගව ලස්සනයි කියලා පිළිගන්න. හැබැයි ඒක පිළිගත්තට ඒක ඇලෙන්න එපා. ඒ නිසා මොකද කරන්න ඕන? ආදීනව දකින්න. ආදීනව කියන්නේ මොකක්ද? ආස්වාදේ වගේ ආදීනව. ඒක වෙනස් වෙලා යනවා කියලා දකින්න. කොහොමද දැන් මේ ඇහැට පෙනිච්ච රූපේ වෙනස් වෙන්නේ? තව රූපයක් පෙනිච්ච ගමන් මුලින් දැක්ක රූප වෙනස් වෙනවා. එහෙම වෙන්නේ කොහොමද කියලා ඔබට හිතෙන්න පුළුවන්. දැන් බලන්න මේ පැත්තේ එක රූපයක් තියෙනවා, මේ පැත්තේ එක රූපයක් තියෙනවා. තේ මේ පැත්තේ රූපේ බලලිවල මේ පැත්තේ රූපේ දැක්කහම මේ පැත්තේ රූපේ වෙනස් නැති වෙලා යනවද? තියෙනවනේ කියලා හිතෙන්න පුළුවන්. ඒ තියෙන්නේ බාහිර රූපේ. අපි මේ පැත්තේ රූපය බලලා හිතේ ඊට පස්සේ ඉමේජ් එකක් ඇති කර ගන්නවා. හිතින් රූපයක් දකිනවා. අන්නේ හිතේ ඇඳෙන රූපය තමයි ඊළඟ රූපයෙන් නැති වෙලා යන්නේ. එතකොට අපි අතහරින්න ඕන මොකද්ද? බාහිර රූපේ නෙවෙයි, හිතේ ඇඳෙන රූපේ. ඒ හිතේ ඇඳෙන රූපය අතහරින්න නම් ඒක නැති වෙලා යනවා කියලා, සැනකින් නැති වෙලා යනවා කියලා දකින්න ඕන. ආන් එහෙම දකින කෙනා මේ ඇහැට පේන අප්‍රමාණ රූප කන්දරාව අතරේ මේක තවත් රූපයක් විතරයි, මේක ඇලෙන්න දෙයක්වත් නැහැ, ගැටෙන්න දෙයක්වත් නැහැ කියලා ඒ රූපය අතහරින. එතකොට ඒ රූපේ අතහරිනකොට අතහරින අර පිට තියෙන රූපේ නෙවෙයි, අභ්‍යන්තරයේ තියෙන රූපේට තියෙන බැඳීම, අර හිතේ ඇතුලේ තැන්පත් වෙච්ච රූපේට තියෙන බැඳීම හේවත් රූප තණ්හාව තමයි අතහරින්නේ. ආන්න ඒකට කියනවා නිස්සරණ කියලා. එතකොට මේ රූප තණ්හාව අතහැරිය ගමන් හිතේ රූපේ තියාගන්න තියෙන උවමනාව ගිලිහිලා යනවා. එතකොට අර බාහිර රූප මුල් කරගෙන අභ්‍යන්තරේ රූප තැම්පත් වෙච්ච ඒවා, ඒවයට තියෙන තණ්හාවල් සියල්ල ඉවත් වෙලා යනවා. ආන්න ඒ විදිහට ඔය තණ්හාව ඇති වෙන අරමුණු දිහා බලන්න පුරුදු වෙන එක තමයි මොකද්ද? යථා භූත ඥාන දර්ශනය කියන්නේ. දැන් ඒව කරලා තියෙනවද බලන්න ඕන නිවන් දකින්න. එතකොට එහෙම යථා භූත ඥාන දර්ශනය පුරුදු කරන කෙනාට ඇති වෙනවා මොකද්ද? නිබ්බිදා විරාගයක්. නිබ්බිදා විරාගය කියන්නේ මොකක්ද? නිබ්බිදාව කියන්නේ කලකිරීම. අවබෝධයෙන් කලකිරීම නිකන් නෙවෙයි. අවබෝධයෙන් කලකිරෙන කෙනා විරාග කියන්නේ කැමැත්ත අතහරිනවා. අන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන අරමුණු වලට, රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන පංචස්කන්ධ වලට, චක්කු සෝත ඝාන ජීවහා කාය මන කියන ආයතන වලට, ඒ ආදී වශයෙන් රූප ඊළඟට පස්ස වේදනා සංඥා චේතනා මනසිකාර කියන නාම ධර්ම වලට තියෙන යම් කිසි චන්ද රාගයක් තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් ඒ කැමැත්ත අතහරිනවා. නිකන් නෙවි, අවබෝධයෙන් කලකිරিলা. ඇයි කලකිරින්? මොහොතක් පාස ඇති වෙල නැති වෙල යනවා කියන ත්‍රිලක්ෂණය අනිත්‍ය ලක්ෂණයත් එක්ක දැකලා. එතන මොහොතක් පාසා මේ හැම අරමුණක්ම හැම ධර්මතාවයක්ම සංස්කාර ස්වභාවයන් පෙන්නමින් ඇති වෙල නැති වෙල යන දේවල් කියලා තේරුණොත් ඒවාට දැඩි ආසා ඇති කරගන්න අන්න විරාගය ඇති වෙනවා. ඒක අතහරිනවා. මම නිතර කියන උදාහරණයක් ඔයත් අහලා ඇති. ඔන්න කවුරු හරි කෙනෙක් කිරි පැකට් එකක් ගන්න කියලා සුපර් මාකට් එකට යනවා. ගෙදරින් යනකොටම හිතේ ඇඳගෙන යන්නේ අහවල් බ්‍රෑන්ඩ් එකෙන් මාසයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට කිරි පැකට් එකක් ගන්නවා කියලා හිතාගෙන. ගිහිල්ලා අදාළ සෙක්ෂන් එකට ගිහිල්ලා තමන් කැමති බ්‍රෑන්ඩ් එකෙන් ඔන්න කිරි පැකට් එකක් අතට අරගෙන බලනවා මේ කිරි පැකට් එකේ. මොකද්ද බලන්න? කිරි පැකට් එක මොකද්ද බලන්න? එක්ස්පයරි ඩේට් එක බලනවා. මේක කවදද කල්ලිකුත් වෙන්නේ කියලා බලනවා. හොරෙන් ප්‍රයිස් එකත් බලනවා නේද? ඒ අතරේ ඔන්න කල්ලිකුත් වීමේ දිනේ බලනවා. එහෙම බලනකොට මේ කිරි පැකට් එක දවස් 3න් එක්ස්පයර් වෙනවා කියලා දකිනවා. දැන් අතට ගත්ත කිරි පැකට් එක දවස් 3න් කල්ලිකුත් වෙනවායි කියලා දැනෙනව නම් දකිනව නම් එයා තව දුරටත් ඒ කිරි පැකට් එක ගන්න කැමැත්ත තියාගනීද? නෑ. එයාට ඒ කැමැත්ත අතහැරෙනවා. ඇයි? ඒක වැඩිකල් පවත් ගන්න බෑ කියලා දැනුණ ගමන්ම ආන්න කැමැත්ත අතහැරෙනවා. ඒක තමයි සාමාන්‍ය විදිහට කිව්වොත් නිබ්බිදා විරාගය. කල් පවත් ගන්න බැරි බව දැන ගැනීම අවබෝධයෙන් කලකිරෙනවා. මේ වැඩිකල් තියාගන්න බෑනේ කියලා. විරාග කියන අතහැරෙනවා. කිරි පැකට් එකට නම් දවස් 3ක් හරි තිබ්බා. අපි එහෙමද? අපි මොහොතින් එක්ස්පයර් වෙනවා නේද? එක රූපයක් බලලා අනිත් රූපේ බලනකොට එක්ස්පයර් වෙලා ඉවරයි. එක ශබ්දයක් අහලා අනිත් ශබ්දය අහනකොට මුල් ශබ්දේ එක්ස්පයර් වෙලා. එහෙනම් අපි මේ ජීවත් වෙන්නේ සැනකින් ඇතිව යන සැනකින් නැතිව යන ලෝකයක. එවන් ලෝකයක සදාකාලිකත්වයෙන් අපි පවතිනවයි කියලා හිතන එකම මොනතරම් අවිද්‍යාවක්ද, මොනතරම් මුලාවක්ද? මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය වැටහෙනකොටම එයාගේ හිතේ තියෙන අවිද්‍යාව දුරු වෙලා යනවා. අවිද්‍යාව දුරු වෙලා යනකොටම පහළ වෙන්නේ මොකද්ද? විද්‍යාව පහළ වෙනවා. මේ ත්‍රිලක්ෂණය තේරුම් ගත්තාම හැම සංස්කාරයකම තියෙන අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණයේ තේරුම් ගත්ත ගමන් එයා මොකද කරන්නේ? ඒ ඇති වෙලා නැති වෙලා යන රූප ශබ්ද ආදී අරමුණු නැවත නැවත පරිහරණය කරන්න තියෙන කැමැත් අතහැරලා ඒ ලබා ගන්නට නැවත කර්ම රැස් කරන්නේ නැතුව ඉන්නවා. ආන්නේ කර්ම රැස් කරන්නේ නැත්නම් එතන ඒ හිතේ තියෙන විසංඛාරගත ස්වභාවය, විසංඛාරගත සිත නැවත භවයකට යන්නේ නැහැ. සංස්කාරවලින් නිදහස් වූ හිත භව නිරෝධයටපත් වෙනවා. ඒ කියන්නේ නිවන් දකිනවා. එතකොට අන්න ඒ විදිහට මේ සියලු සංස්කාරයන් ඇති වෙල නැති වෙල යන අනිත්‍යයි. ඒව මට පාලනය කරන්න බෑ අනත්තයි. ඒවාට තණ්හාවෙන් බැඳුනොත් උරුම වෙන්නේ දුක විතරයි කියලා වැටහෙනවනම් නුවණ තියෙන කෙනෙක් ඒව මමය මගේය කියලා අල්ල ගන්න යන්නේ නැහැ. ඒවට තියෙන කැමැත්ත සහ මුලින්ම අතහැරෙනවා. එතකොට එයාගේ හිතේ අර තියෙන අරමුණු වලට තියෙන කැමැත්ත සහ මුලින්ම අතහැරිලා ගියා නම් අන්න ඒ පිළිබඳ එයාට අවබෝධ වෙනවා, වැටහෙනවා. ආන්න එකට තමයි විමුක්ති ඥාන දර්ශනය කියලා කියන්නේ ඒක තමයි නිවන. ඒ වැටහීමත් එක්ක යා තේරුම් ගන්නවා දැන් මම ඉස්සර වගේ නෙවෙයි. ඉස්සර දකින දකින අරමුණු වල කොච්චර ඇලෙනවද ගැටෙනවද මුලා වෙනවද කෙලෙස් අවුස ගන්නවද දැන් මං එහෙම නෙවෙයි. ඒ හැම එකක්ම අනිත්‍ය දුක් අනාත්ම කියන ත්‍රිලක්ෂණයෙන් දාලා එබැයි නොබැඳී ඉන්න කෙනෙක්. අහ ඊළඟට කනට ඇහෙන ශබ්ද හමුවේ මං කොච්චර ඇලීම් ගැටීම් වලට යනවද දැන් මං එහෙම නෙවෙයි. දැන් මට ඊ රාග ద్వේෂ ඇති වෙන්නේ නැ කියන අවබෝධයටපත් වෙනවා. අන්නේ අවබෝධයටපත් වීම තමයි විමුක්ති ඥාන දර්ශනෙහිවත් නිවන කියන්නේ. එතකොට එයාට තේරෙනවා මම නිවන පිණිස කළ යුතු යම් දෙයක් වේදේදී කළ ඉවරයි. කතං කරණීයං නාපරං ඉත්තත්තාය මෙයින් පස්සේ මට නිවන් දකින්න වෙන කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ කියලා එයාට වැටහෙනවා. ඒක තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. ආන්නේ විමුක්ති ඥාන දර්ශනය උදාවන තුරු අපි අභ්‍යාස කළ යුතු පුරුදු කළ යුතු පුහුණු කළ යුතු ධර්මතා හත තමයි නිවන් මඟ හැටියට මේ සූත්‍ර දේශනාවේදී බුදුහාමුදුරුව අවධානය කරන්න. ඒ නිසා නිවන් දකින්න උවමනාව තියෙනවනම් ඔබ සිහියෙන් විමසන්න ඔබ කෙතෙක් දුරට සති සම්පජඤ්ඤේ පුරුදු කරලා තියෙනවද? කෙතෙක් දුරට හිරියොත්තප්පය දියුණු කරලා තියෙනවද? ඔබේ ඉන්ද්‍රිය සංවරය මොනතරම් මට්ටමකින් තියෙනවද? සීලය සමාධිය යථාභූත ඥාන දර්ශනේ ඒව නිබ්බිදා විරාගය කියන මේ කාරණා ඔබ මොන මට්ටමින් පුරුදු කරලා තියෙනවද? නිවන් දකින්නේ ප්‍රමාණවත් නැති නිසා තමයි ඔබ මම අපි තාම සංසාරයේ කියලා තේරුම් අරගෙන අප්‍රමාදීව ඒ අඩු ධර්මතා වැඩි කුසලතා බවට පත් කරගන්න වෑයම් කරොත් තමයි නුදුරු භවයකදීම අප සොයන අප පතන ඒ නිවන ඔබට අපට සාක්ෂාත් කරන්න පුළුවන්කම ලැබෙන්නේ. තේලෙසින් කටයුතු කරන්න පින්වත් ඔබ හැම දිනාටම මේ අනුශාසනාව මාර්ගෝපදේශනයක්ම වේවා කියලා ඉතසිතින් ප්‍රාර්ථනා කරනවා. දැන් බණ ඉවරයි. දැන් රිවිෂන්. දැන් කියපුව හොඳට අහන් හිටියද බලන්න ඕන. කියන්න බලන්න මම කියලා දුන්න සූත්‍රය මොකද්ද? සති සම්පජඤ්ඤ සූත්‍රය. නිවන් දකීම සඳහා තිබෙන අනුපිළිවෙල වැඩපිළිවෙල සඳහන් වෙන සූත්‍රය. මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ මොන පොතේද? අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. මේ සූත්‍රෙන් ධර්ම කාරණා කීයක් විස්තර කරලා තියෙනවා? අටක් විස්තර කරලා තියෙනවා. නිවන් දකින්න උපකාර වෙන කාරණා හතයි නිවනයි. මතකයෙන් කියන්න බලන්න කෙනෙක් නිවන් දකින්න උවමනා නම් අනුපිළිවෙලින් පුරුදු කළ යුතු කාරණා ටික මොනවද? එක, සති සම්පජඤ්ඤ සිහිය නුවණ හොඳින් පුරුදු කරන්න ඕන. දෙක, හිරියොත්තප්ප සිහිය නුවණ පුරුදු කරන කෙනාට තමයි තමන්ගේ හිතේ කෙලෙස් තියෙනව නම් ඒ ක්‍රියාකාරීත්වය එක්කේ නැගිටිනකොට ඒක දකින්න. දැක්කම ලැජ්ජ හිතෙනවා, බය හිතෙනවා. මොකටද? හිරියොත්තප්ප කියන්නේ මොනවට ලැජ්ජ බයද? පවටයි අකුසලයටයි. එහෙම පවට අකුසලයට ලැජ්ජ හිතෙන මනුස්සය මොකද කරන්නේ? පුළුවන් තරම් උත්සාහ කරනවා අනුසය කෙලෙස් පරිඋත්ථාන කරගන්නේ නැතුව ඉන්න, යට ගැහිචව නැගිටව ගන්න නැතුව ඉන්න වෑයම් කරනවා. ඒ සඳහා යා පුරුදු කරන ධර්මතාවය මොකද්ද? ඉන්ද්‍රිය සංවරය. ඉන්ද්‍රියන් සංවර කර ගැනීම තුළ අර කෙලෙස් උපදව ගන්න වැඩි කරගන්නේ නැහැ. එහෙම ඉන්න ගමනේම එයා හිතේ තියෙන යම් හේතුකින් හිත අභ්‍යන්තරේ නැගිටිලා තියෙන කෙලෙස් කයින් වචනින් සමාජගත කරන්න නැතුව ඉන්නත් උත්සාහ කරනවා. ඒකට මොකද කරන්නේ? සීලය පුරුදු කරනවා. එතකොට සීලයෙන් වීතික්කම කෙලෙස් පාලනය කරනවා. ඉන්ද්‍රිය සංවර සීලයෙන් පරිඋත්ථාන කෙලෙස් පාලනය කරනවා. හැබැයි තාම අනුසේව තියෙන යට. ඊට පස්සේ මොකද කරන්නේ? දැන් මේ අනුසය කෙලෙස් ඔක්කොම අඳුන ගන්න අර සීලයක පිහිටලා එයා සිත එක්තැන් කර ගන්නවා. ඒකට කියන්නේ මොකද්ද? සමාධිය. සමාධිය දියුණු කරන්න මොකද කරන්න ඕන? සමත භාවනාව පුරුදු කරන්න ඕන. ඉතින් සමත භාවනා පුරුදු කරලා සමාධිය ඇති කරගත්තාම මනස එක්තැන් කරගත්තාම අන්න හිතේ පහළ වෙන කෙලෙස් අරමුණු දිහා යථාභූත ඥාන දර්ශනයෙන් බලන්න පුළුවන්. මම මතක් කළා යථාභූත ඥාන දර්ශනය ඇති වෙන්න කාරණා කීයක්ද? පහක් ඕන කියලා. මොනවද පහ? සමුදය, අත්හංගමය, ආස්වාදය, ආදීනවය, නිස්සරණය. ඔන්න ඔය කාරණා පහට දමමින් හැම තණ්හාවක්ම බලනවා. රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා ආදී වශයෙන් හිතේ කෙලෙස් ඇතිවෙන හැටි බලනවනම් ඒක පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඒතර යථා භූත ඥාන දර්ශනයෙන් බලන කෙනාට දියුණු වෙනවා. මොකද දියුණු වෙන්නේ? නිබ්බිදා විරාගය. නිබ්බිදා විරාගය කියන්නේ මොකද්ද? අවබෝධයෙන් කලකිරීම ඇති වෙනවා. මොකද්ද අවබෝධය? අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන ත්‍රිලක්ෂණය. මේ සෑම සංස්කාරයකම තියෙන ත්‍රිලක්ෂණය අවබෝධ වෙනකොට ඒවා කෙරෙහි කලකිරීම ඇති වෙනවා. ඒ කලකිරීම ඇති වෙනකොට ඒවාට තියෙන තණ්හා උපාදාන අතහැරෙනවා. ඒක තමයි අවබෝධයෙන් කලකිරීලා අතහරිනවා කියන්නේ. නිබ්බිදා විරාගය. එතකොට එහෙම අතහැරුණාට පස්සේ ඒ අරමුණු නැවත ලබා ගන්න අවශ්‍ය කර්ම රැස් කරන්නේ නැහැ. කර්ම රැස් කරන්නේ නැත්නම් කර්මානුරූපව ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැහැ. ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ නැත්නම් ආය උපදින්නේ නැහැ. ආය ඉපදුනේ නැහැ කියන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු දුකෙන් නිදහස් වීමයි. එතකොට අන්න ඒ උපතට හේතු වෙන සංස්කාර වලින් මම දැන් නිදහස් කියලා හිතේ ඇතිවෙන අවබෝධය තමයි විමුක්ති ඥාන දර්ශනය කියන්නේ. ඒක තමයි නිවන. අන්නේ නිවන සාක්ෂාත් කරගන්න අවශ්‍ය වෙන විදිහට ඔය ඔබ අප්‍රමාදීව කටයුතු කරන්න ඕන. ඒ සඳහා ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව උපකාරයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා ධර්මශ්‍රවණානි සංසීන් හැමත උතුම් නිවන් සුව සැලසේවා.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානු ශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 4715 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුබිල ගුවන් විදුලිය.

0: සදහවත් පින්වත් ඔබට සුදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබරදායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077 912 47 15 077 60 40 160 දුරකථන අංක මගින්ද 071 80 27 197 WhatsApp අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන් අතර ධර්මදානයම උතුම් වේ. සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් අප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ, තමාම කරන දේ, තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවක්.

0: බිම්බිසාර රජතුමාගේ කකුල් පලා ලුණු දැමීමට හේතුව එහි විපාකය කුමක්ද? සංසාරයේ සිදු කරගත් මහා පාපී ක්‍රියාවක් විපාක දුන්නා. අජාසත් පුතා තාත්තාට අප්‍රමාණ වද වේදනා දුන්නා. පිංගුතුනි නොයෙකුත් වද හිංසා පීඩාවන් සිදු කරලා අවසානයේ මේ පුතා කරන්නේ මොකද්ද? කකුල් දෙක පළලා යටිපතුල් පළලා තෙල් ආදිය දමලා ලුණු දමලා එච්චර විතරක් නෙවෙයි ගිනිගෙන දැවෙන කිහිරි අඟුරෙන් පිංගුතුනි පුළුස්සන්නට වුණා, පුච්චන්නට වුණා, අප්‍රමාණ වද වේදනාවන් ලබා දුන්නා. පිංගුතුනි මේ සෝවාන් ඵලයට පත් වුණ බිම්බිසාර රජතුමාට ඒ තත්ත්වයට පත් වෙලත් මේ මහා දුකක් විඳීමට හේතු වුණේ කුමක්ද? පිංගුතුනි පෙර භවයකදී මෙතුමා චෛත්‍ය වටේ බෝමලුව වටේ චෛත්‍ය මිදුලේ බෝමලුවේ පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. පාවහන් දාගෙන ඇවිදින්නට වුණා. අන්න ඒ මහා අකුසල කර්මෙන් මහා පාපී ක්‍රියාවෙන් තමයි මේ ආත්ම භාවයේ මේ මහා දුක් විඳින්නට සිදු වුණේ. ඒ නිසා ඔබ අවබෝධ කරගන්න විහාරයට, පන්සලට, පන්සල භූමියට, තුරුණුවන් වැඩ සිටින ස්ථාන භූමිය ඔබ හිස්වැසුම් පාවහන් ආදී දමාගෙන අගෞරවයෙන් යුක්තව ඔබ කටයුතු කරමින් ඇවිදිනවා නම් පින්වතුනි ඔබට මෙන්න මේ කියන ප්‍රතිඵලය සංසාරයේ කවදා හෝ ලැබෙනවා. එනිසා ඔබේ ජීවිතෙන් ඔබ මේ ක්‍රියාව සිදු කරගෙන තිබෙනවාද? තිබෙනවා නම් ඒට සමාව ලබා ගන්න, තුනුණුවන් කමා කරවා ගන්න, ඉදිරියට ඒ නොකරන්න. මේ පුංචි දේශනාව ඔබේ ජීවිතයට ඒකාත්මික කරගන්න. බෝමළුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. චෛත්‍ය මළුවේ කවදාවත් පාවහන් දාගෙන ඇවිදින්න එපා. පන්සලේ ගෞරවාන්විතව සිත පිරිසිදු කරගෙන ශ්‍රද්ධාන්විතව සිතින් යුතුව කටයුතු කරන්න. ඔබට පින්වතුනි සසර දිනා ගන්නට පුළුවන්. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: පින්වත පව් කරන්නා මෙලොවත් තැවෙනවා. ඒ වගේම පරලොවත් තැවෙනවා. මෙලොව පරලොව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය
1: යමකවත් උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝආපදෝ ධානසෝ පටිපස්සම්
2: සුදිල ගුවන් විදුලිය

ලොවැති සියල්ල ගිලගන්නා වූ මාරයාට කොතැන වුවද බාධාවක් නැත. අප විඳින්නා වූ මේ සැප පින් ඇතිතෙක් පමණි. ජීවත් වන කාලය බුදුබණට අනුව ජීවත් වෙනවා විනා කුමන නැටුම් කෙලි සිනාවන්ද?

0: විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමසව

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණවලින් නිසිලෙස සැරසුනද මේ ජීවිතය බහුරු කෝලම් පාලාගියාක් බඳුය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

0: පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුට වෙනවා. ඒ වගේම පරලොවත් සතුට වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුට වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුට වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්
1: සුතිර කුවන් පෙතලිය.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ

අයං වස්සාන කාලෝ මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන්විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන්විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමගයි.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාම මහනදමේ ඵලයට හිමිකාරී නොවන්නේ. ධම්මපදය යම්

0: ඉසීමේ ආනිසංස. විපස්සේ බුදුරජාණන් වහන්සේ සමයේ තුසිත කම්පිය කියලා හාමුදුරු කෙනෙක් වැඩ සිටියා. එක දවසක් විපස්සේ බුදුරජාණන් වහන්සේ සහ මහා සංඝරත්නය මඩ සහිත මාර්ගයකින් වැඩම කරනවා. තුසිත කම්පිය කියන ස්වාමින් වහන්සේ මේ කාරණාව දකිනව පින්වතුනි. උන්වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් මඟ පිරිසිදු කරලා ඉතාම සුවඳවත් මල් ආදිය සොයාගෙන ඇවිත් වනුක් මල් ආදී මේ සුවඳවත් වූ මල් සොයාගෙන ඇවිත් උන්වහන්සේ ඒ තුළින් විශේෂිත සුවඳ පැන් සකස් කරනවා. මේ මල් තම්බලා ඉතාම සුවඳවත් ආකාරයෙන් උන්වහන්සේ විසින්ම මේ සුවඳ පැන් සකස් කරගන්නවා. මේ සුවඳ පැන් සකස් කරගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන මාර්ගයට මාර්ගයේ දෙපසට සද්ධාමෙන් යුක්තව ඉසිනවා. අන්න ඒ ආනිසංස 2500 වතාවක් දෙව්ලොව අධිපති සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. එවැගේම 2500 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, එහි ආනිසංස කියා දෙනවා හැම ආත්ම භාවයකදීම තුසිත යන නාමය ලැබී තිබෙනවා. සැමදාම බඹයක් පමණ සුවඳ වැසි පොද වැටෙනවා. සැතපුම් භාගයක් පමණ දුරට ඇඟෙන් සුවඳ විහිදෙනවා. තම අතටගත් සියල්ල සුවඳවත් බවට පත් වෙනවා. පින්වතුනි, කල්ප ලක්ෂයක් මේ ආදී වශයෙන් සැප සම්පත් විඳලා එම කාලයේම පාරමී දම් පූර්ණය කරලා උතුම් නිවන් සුවය අවබෝධ කරගන්නට මේ සුවඳ පැන් පූජා කිරීම මහත් පිටුවහලක් බවට පත් වෙලා තිබෙනවා. තවත් එක තැනක සඳහන් වෙනවා ලස්සන කතාවක්. ගන්ධෝ කීයනම් ස්වාමින් වහන්සේ, මේ ගන්ධෝ කියන හාමුදුරුවෝ එක ආත්ම භාවයකදී පින්වතුනි පියමුතුරා බුදුරජාණන් වහන්සේට උතුම් බුද්ධ රාජ සම්පත්තියට පත්වන්න පිහිට වුණ පිටදුන් බෝධින් වහන්සේට, පියමුතුරා බුදුරජාණන් වහන්සේට බුදුවන්නට පිහිට වුණ බෝධින් වහන්සේට මහා වර්ෂා වේලාවක උන්වහන්සේ ගිහිල්ලා ගන්ධෝ කියන හාමුදුරුවෝ සුවඳ පැන් කලයක් ගෙනමිත් බෝධියට පූජා කරනවා. ඒ ආනිසංසත් පින්වතුනි, මුලින් සඳහන් කළ ආදී වශයෙන් ආනිසංස සමුදායක් ලැබෙනවා. උන්වහන්සේට සංසාරයේ උපදින සෑම ආත්ම භාවයකදීම දෙව්ලොව දිව්‍යාංගනාවන් පිරිවරාගෙන උසස් විමානවල දෙව්මිනිස් සැප සම්පත් ළඟමින් කිසිම කරදරයකින් බාධාවකින් ශෝකයකින් ලතවීමකින් තොරව ජීවත්වන්නට මහා ශක්තියක් ලැබුණා. අවසානයේ ඒ උතුම් පැන් කලය පූජා කරලා ප්‍රාර්ථනා කිරීමේ අනුභවය කුමක්ද? පාරමී පුරාගෙන නිවන් දැකීම. අවසානයේ ඒ උත්තම නිවනට පත්වන්නට හේතු වුණා. ඒ පින්කම ලැබෙන්නේ අපි ප්‍රාර්ථනා කරන කාරණාව ඉටු වෙනවා. ඊට අමතරව පින්වතුනි, අපට ඒ පින්කමේ තියෙන ආනිසංස ලැබිලා තමයි අපේ ප්‍රාර්ථනාව ඉටු වෙන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් බෝධියට, බුදුහාමුදුරුවන්ට, මහා සංඝරත්නයට ශ්‍රද්ධාවෙන් යුක්තව කොයිතරම් සුවඳ පැන් පූජා කරනවද? බුදුරජාණන් වහන්සේට ඒ පූජා කරන දේ බොහොම පිරිසිදුවට පූජා කළ යුතුය. පිරිසිදුවට ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් පූජා කළ යුතුය.
1: මහා සම්මිය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
2: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වත, සසර ගමන නිම කළ ශෝක දුරු කළ සියලු තැන්හි නොවැළී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් ශෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.

අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කල නොකල දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කල යුතු දේ තමාම කරන දේ

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාත් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යම

0: සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නෑ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

0: අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත කවරෙක් මේ ආත්මභාවය නැමැති පොළවත් යම ලෝකය එහෙම නැත්නම් සතර අපායත් දෙව්ලොව සහිත වූ මිනිස් ලොවත් ජය ගන්නේ දක්ෂ මල් කරුවකු මල් තෝරා රැස් කරන්නාක් මෙන් කවරෙක් මනාව දෙසන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් පිළිවිඳ දැනගන්නේ ධම්මපදය කුප්පවග්ගෝ.

මහත්සේ වැඩ සලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පෞකිරීමෙන් හොඳක් නොවෙයි. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇතිවෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

හිතාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්හා

0: පින්වත පව් කරන්නා මෙලොවත් ශෝක කරයි, ඒ වගේම පරලොවත් ශෝක කරයි, දෙලොවම ශෝක කරමි. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් ශෝක කරමි. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන ඔබත් මේ ආකාරයට ශෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමකවන්
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

අධාර්මිකව ජීවත් වනවාට වඩා ධාර්මිකව මිය යාම උතුම්ය. ඒ ආකාරයට දේශනා කරන ලද බුදුබණ සිහිකොට පින්දහම් සිදුකොට සත්‍ය වශයෙන්ම නිවනට පැමිණෙන්න

0: රේනු මල්වියන් ආදිය පූජා කිරීමෙන් ලැබෙන විපාක. පින්වතුනි, ඔබේ ජීවිතයෙන් ඔබ ලෝතර බුදුහාමුදුරුවන්ගේ ගුණ සිහිපත් කරලා මල් වලින් සකස් කරන විශේෂිතු මල් මාලා, මල් වියන්, මල් රේනු බුදුහාමුදුරුවන්ගේ නාමයට අපමණ පූජා කර නැති. අපි විමසමු, විමසා බලමු, අවබෝධ කරගමු ඒ උතුම් පූජාවක තිබෙන ආනිසංස සමුදාය කොපමණද කියලා. අතීතයේ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ රේණු පූජක කියලා ඉතාම සීලවන්ත හාමුදුරන් වහන්සේ නමක් වැඩ සිටියා. එක දවසක් මේ හාමුදුරන් වහන්සේට සිතෙනවා, මේ සුවඳවත් මල් රේණු සකස් කරගෙන, විශේෂයෙන් නාමල් රේණු සකස් කරගෙන බුදුහාමුදුරන්ට පූජ කරන්න ඕන කියලා. එහෙම සිතන රේණු පූජක හාමුදුරුව උන්වහන්සේගේ දෑතින්ම නාමල් රේණු සකස් කරගෙන පිරිසිදු කරලා විපස්සී බුදුරජාණන් වහන්සේට මහත් වූ ගෞරවයෙන් යුක්තව පූජා කරනවා. එතනදි පින්වතුනි, සිතේ මහා ප්‍රසන්න භාවයක් ඇති කරගෙන, සිතේ මහා සතුටක් ඇති කරගෙන උන්වහන්සේ ඒ උතුම් පූජාව සිද්ධ කළා. සඳහන් වෙනවා එහි ආනිසංස වශයෙන් ඒ පූජා කිරීමේ මහා පිනෙන් රේණු නම් සක්විති රජ බවට පත් වෙලා ඉපදෙන්නට වාසනාව ලැබුණ කියලා. සංසාරේ අවසානයේ නිවන් අවබෝධයේ දක්වාම ඒ මල් රේණු පූජා කිරීමේ මහා පින උපනිශ්‍රය වෙලා තිබෙනවා. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ. මේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ කාලේ තිනසුලක කියන හාමුදුරුව, තිනසුලක කියන ස්වාමින් වහන්සේ බෝලිද්ද මල් පුදා, ඉතාම ලස්සන මල් වර්ගයක් බෝලිද්ද මල් බුදුරජාණන් වහන්සේට, විපස්සී බුදුරජාණන් වහන්සේට පූජා කරලා මහා ආනිසංසයක් ලබාගෙන තිබෙනවා. 25 වතාවක් සද්දෙවිඳු බවට පත් වෙලා ඉපදෙන්න වාසනාව ලැබිට තිබෙනවා. එවැගේම පින්වතුනි, 75 වතාවක් සක්විති රජ සම්පන්න බවට පත් වෙන්න අවස්ථාව ලැබිලා තිනවා. අවසානයේ කෙලෙසුන් නසා මහා නිවන් සම්පත් ලබා ගන්නට මහා පිටුවහලක් බවට පත් වුණා ඒ සුවඳ මල් වියන් පූජා කිරීමේ අනුභවයේ. ඔබේ ජීවිතේනුත් මේ ආදී වශයෙන් බොහෝ අවස්ථාවල මේ උතුම් පින්කම් වලට සහභාගී වෙලා ඇති. එහෙම නැත්නම් ඔබේ දායකත්වයේ ඇතුව ඔබ විසින්ම බුදුගුණ සිහිපත් කරලා මේ උතුම් පින්කම් සිදු කරල ඇති. එනිසා ඔබ ඒ සිදු කරපු පින්කම පින්වතුනි සංසාරයට මහා බලයක්, මහා ශක්තියක් බවට පත් වෙනවා. සිත ශ්‍රේෂ්ඨ කරගෙන, සකස් කරගත් මනස පෙරටු කරගෙන ඔබ ඒ උතුම් පින්කම සිදු කරන්න. එවිට ආනිසංස ඔබට ලැබෙනවා.
1: බුදුමග පෙරටු කරගත්, සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදුල ගුවන්විදුලිය.

පින්නත. මහා ගම් වතුරක් නිදිගත් ගමක් ගසා හරින්නාක් මේ. පස් කම් නැමැති මල්ම රැස්කරන අකුසලම රැස්කරන එහිම ඇලුනු සිත් ඇති මිනිසා මරුවා ඇදගෙන යන්නේ. ධම්මපදය පුප්පවග්ගය.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුණ විට දුකෙහි කෙලවරක් නැත්තේය.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත්

0: පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනාවු සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්ත වග්ගය.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙනෙනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

0: சுதிலே குவன்விதுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත. පව් කරන්නා මෙලොවත් සෝක කරයි. ඒ වගේම පරලොවත් සෝක කරයි. දෙලොවම සෝක කරනවා. ඒ තමාගේ කිලිටි කර්මය දැක තවදුරටත් සෝක කරනවා. එහෙයින් ඒ තැනැත්තාගේ ජීවිතය හැමදාම මහා පව්කාර ආකාරයට විඳවන. ඔබත් මේ ආකාරයට සෝක නොකර යහතින් ජීවත් වෙන්න. ධම්මපදය යමපදය.

සතියේ සෑම දිනකම පස්වරු 2 සිට 4 දක්වා සුදුල ගුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරෝ හින්දිකේ තාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදුල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකඩයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකඩය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිනින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායුෂ සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින්

0: වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. එවැගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. එවැගේම අවි ආයුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. එවැගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණය. තව ජීවත් ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සෙත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැති. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය කුප්පව

මිනිසුන් අතිසයින් ආලවන්ත වූ මේ පස්කම් සැපතෙහි දොස් විමසමින් හැකි වයසකදී තපසට යා යුතුය. එසේ නොවහොත් මිනිසෙකු ගසෙහි මුල සිඳින තෙක් ගස උඩ පළ රස විඳිමින් සිටියා බඳුය.

0: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

0: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන්විදුලිය.

සම්බුදු දහම ගැන සිංහලයෙන් කියූ කවියට නිසක ලෙස සිත පහදවාගෙන අනිත්‍ය වූ පංචස්කන්ධයෙහි අස්තිර භාවය නුවණින් වටහාගෙන නිවනට පැමිණියා වූ සංඝයා වහන්සේ සැට නමකි.

0: මස්ලේ නැති ඇටලෙව කන්නා වූ බල්ලන්ට කුස්පිරුමක් නම් කිසිදා නොවන්නේය. ජීවිතයද එබඳු දෙයකි. අප ඒ සැපතට ලොබකම් කරමින් එහි ඇති සැබෑ තත්වය නුදුටුවද සැබවින්ම ජීවිතය දුකක්මය.
1: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කළයි, හොඳ වැඩක් කළයි, යහපත් දෙයක් කළයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකෝ.

මුනිවරයින් විසින් දේශනා කරන ලද වන කිසිදා බොරු නොවන සත්‍ය යන්මය. ඒ අනුව මේ කුණු සිරුර අස්තිර බව වටහා ගත යුතුය. අපේ ජීවිතය තනකොළ අගකර ඇඳි පිනිබිඳුවක් හා සමානය. එවන් අස්තිර වූ ලෝකයක පින්නම් නොපමාවම කරගත යුතුය.

මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර, පුද පූජා, යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න. අයං වස්සාන කාලෝ, මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීම.

පාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුලගුවන් විදුලිය පිළිම කරන ඔබේ කාල හෝරාව මතු දින

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි. ධම්මපදය යමක

0: සිටින්නේ.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදිල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදිල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදිල ගුවන් විදුලිය සමගයි. අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින් විහෙර විහාරස්ථාන ඇසුරු කරමින් වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දුරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලියේ සිහිපත් කිරීමක්.
2: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. එවගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැනඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. එවැගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍රගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
3: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා
0: හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර.

0: බෝධි පූජාපින්කම සුදුල ගුවන් ගුදුලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදාකරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව්මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
1: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි, ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි,

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමනී සික්කාපදං සමාධයාමි. තිසරණීන සද්ධිං පංචසීලං ධම්මං සාදුකං.

කල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්ම කතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ නවසරයි සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකාවාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීම.

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි පූජාවෙත්වා. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි පූජාවෙත්වා. උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්නේ

අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුතු වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති ඌදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගාථා

Sang Jayasu Maihang හැම දිනාම මා කීවාට පසුව මෙහිම කියන්න.

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදුගුණයන්ට පූජා කරමි පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදිපෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණයන් සිහිපත් කරමු. උතුම් බුදුගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

සිද්ධාත් මුනි රාජ වඳිනේ මි සාදු

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකයේ ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයත් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්තකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 990ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

පින්වතු අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

යා උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන්විදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීලු දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනයේ අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරය පවත්වමු.
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලිය.
3: සුදිල ගුවන්විදුලිය
1: රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝකවාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: පුවන් පෙතුලිය.
1: භික්ෂූන් වහන්සේ නමකට කුටියක් සාදා පූජා කිරීමේ විපාක. කාරුණික පින්වතුනි, ඔබට මේ කියා දීමට බලාපොරොත්තු වන්නේ මහා පින්කම කානිසංස. සමහර වෙලාවට ඔබේ ජීවිතයෙන් ඒ පූජාවකට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නට පුළුවන්. ඔබ ආධාර උපකාරයක්, ශ්‍රමදායකත්වයක් දරා තිබෙන්නටද පුළුවන්. සමහර වෙලාවට ඔබේම මුදලින්, ඔබේම දායකත්වයෙන්, ඔබ විසින්ම ඒ උතුම් පූජාවක් සිදු කර තිබෙන්නට පුළුවන්. එහෙමනම් එය සිහි කටයුතු කරගෙන එහි ආනිසංස අපදාන පාලියට අනුව සඳහන් වෙලා තිබෙනවා මෙහෙම. නලකුටි දායක කියන හාමුදුරුව කෙනෙක් නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ නලකුටි දායක කියන මේ හාමුදුරුව එක දවසක් නාරද බුදුරජාණන් වහන්සේට බටදඬු වලින් ඉතාම අලංකාරවත් කුටියක් සකස් කරලා පූජා කරනවා. වනාන්තරයේ තියෙන බටදඬු අරගෙන අලංකාරවත් වූ කුටියක් සකස් කරලා ශ්‍රද්ධාවෙන් යුක්තව බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙනවා. අන්නෙහි ආනිසංස පින්වතුනි, 34 වතාවක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තියෙනවා. 34 වතාවක් අවසානයේ සඳහන් වෙන්නේ ඒ විදිහට රාජ සම්පත් විඳිමින්, දෙව් මිනිස් සැප සම්පත් විඳිමින්, ඒ අනුභවයෙන් ධර්මය අවබෝධ කරගැනීමේ නූන ප්‍රඥාව අවබෝධතාවයේ ඇතිව නිවන් පසක් කර ගැනීමට මහස්සේ පිටුවහලක් වුණ බව සඳහන් වෙනවා. එවැගේම තමයි නාලාගාරික ස්වාමින් වහන්සේ. ඒ හාමුදුරු වැඩ සිටි නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ. නලාගාරික හාමුදුරුව නාරද බුදුරජාණන් වහන්සේගේ කාලේ වැඩ සිටියා. එක දවසක් නාරද බුදුහාමුදුරුවන්ට මේ හාමුදුරුව බටකිලියක් සකස් කරලා ඒ මත තන අතුරලා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. අන්න බලන්න, ශ්‍රද්ධාවෙන් ඒ පූජාව සිදු කිරීමේ ආනුභාවයෙන් 14 වතාවක් දෙව්ලෝ සැප සම්පත් වින්දා. 74 වතාවක් සක්විති රජ බවට පත් වුණා. අවසානයේ මහරහත් භාවයට පත්වන්නටද ඒ පින, ඒ ආනුභාවය හේතු වෙලා තිබෙනවා. එනිසා පින්වතුනි, එය මහා ආනිසංස සමුදායක් ගෙන දෙන උතුම් පින්කම. ඒ වගේම තවත් ස්වාමින් වහන්සේ නමක් සිටියා, තිනකුයි දායක යන නමින්, තිනකුයි දායක කියන හාමුදුරුව. මේට කල්ප 91කට පෙර 16ක්ව ඉපදිලා. 16ක්ව ඉපදී කටයුතු කරන සමයේ දිනක් කැලයට යනවා. ඒ වනාන්තරයට ගිය විටක ලී කෑලි 6ක් අරගෙන දෙක දෙක කතිර සිටිනසේ බැඳලා ඒ මත තන අතුරලා කුටියක් සකස් කරලා මහා සංඝරත්නයට පූජා කරා. මේ තිකුණාය දායක කියන ස්වාමින් වහන්සේ වනාන්තරයට ගිය වෙලේ මේ විදිහට මේ උතුම් පූජාව සිද්ධ කරා. උන්වහන්සේ විසින්ම එය සකස් කරගෙන මහා සංඝරත්නයට පූජා කරා. පින්වතුනි, ඒ පිදූ පිනෙන් ලැබෙන ආනිසංස මොනවාද කියලා ඔබ දන්නවාද? අසන්න. තවුතිසා දෙව්ලොව දෙව්විමනක් පහළ වුණා කියනවා. ඒ වගේම උපනුපන් තැන තම සිතේ හැටියටම ප්‍රාසාද මන්දිර පහළ වුණා කියලා සඳහන් වෙනවා. බිය නැතිවීම, තැති ගැනීම, ලොමු දැහැ ගැනීම නැත්තෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම යන හැම තැනකදීම සිංහ, ව්‍යාඝ්‍ර, වලස්, මුරුල්ක ආදී සතුන්ගෙන් පීඩාවක් සිදු වෙලා නැහැ. වනාන්තරයේදී අනවිට එහෙම සතුන් ඉන්නවා නම් ඒ සතුන් ඈත් වෙලා තියෙනවා කියනවා. ඒ වගේම සර්පයන්, භූතයන්, නාගයන්, කුම්භාණ්ඩයන්, රකුසන් තමා යනවිට මාර්ගයෙන් ඉවත් වෙලා තියෙනවා. අවසානයේ අප බුදුසසුනේදී සාන්ත සුවයට පත් වී නිවන අවබෝධ කරගෙන තිබෙනවා. පණන් සද්ධාවෙන් කරපු මේ පින්කමේ ආනිසංස හේතුයි. එනිසා ඔබත් ඔබේ ජීවිතය තුලින් පින්වතුනි මේ පින්කමකට සම්බන්ධ වෙලා තිබෙනවා නම්, ඔබ විසින් මේ පින්කමක් සිදු කරන තිබෙනවා නම්, සිත සකස් කරගෙන සිත ශ්‍රේෂ්ඨ කරගෙන ඒ පින්කමේ ආනිසංසය එලෙසින්ම ඔබට ලබා ගන්නට පුළුවන්.
0: සුදු ලගුවන් බුද්ධිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

අයං වස්සාන කාලෝ. මේ උදා වී තිබෙන්නේ පිම්බර වස්සාන සමයයි. මේ පිම්බර වස්සාන සමයේ බෞද්ධ භික්ෂූන් වහන්සේලාට වෙනදාට වඩා සිව්පසයෙන් ඇප උපස්ථාන කරමින්, විහෙර විහාරස්ථාන ඇසුරු කරමින්, වතින් පිළිවෙතින් පෙළගැසී අපි සැම ක්‍රියා කරමු. ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන්විදුලියේ සිහිපත්.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සිදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රියකරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින්

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

කුරගානුවා කියලා කියන්නේ කුමක්ද? අපේ වැඩිහිටි කවුරුත් වාගේ මේ වචනය දන්නවා. නොදන්නා අයත් සිටිය හැකියි. කුරගාන්නේ ගවයින්. ගවයින් සැන්දෑවෙද්දී හිමින් හිමින් සිය ගාලට එන්නේ කුරගාගෙන. ඒ වගේ කළුවර කුරගාමින් එතැයි මා මීළඟට තෝරාගත් මේ ගීතයෙන් කාව්‍යාත්මකව රචකයා පවසා තියෙනවා. අපූරු කවි සිතුවිල්ලක් මේක. හෙමින් හෙමින් කුරගාමින් සැඳ කළුවර පැමිණේ. අන්ධකාරය ක්‍රමයෙන් වැඩි වී ඒ අඳුර තුල ඔහු වැසෙන පැල්පත වැසී යයි. සරා සඳද නොපෙනී යයි. මේ මොහොත සඳන තිරයක් බව අමුතුවෙන් කිව යුතු නෑ. වලාකුළුත් අහසේ දිස් නොවේ. ඒ අනුව හුදකලා පාළු රාත්‍රියේ පාළු ගතිය රජ වී තියෙනවා. ඇත්තේ අඳුර පමණයි. අන්ධකාරය කොතරම් දැඩි වුවත් කොතරම් බියකරු වුවත් ඔහුත් ඇයත් අතර ඇත්තේ එකම එක රැයක දුර පමණයි. ඇයගේ හිස මත මහත් බරක්. ඒ බර දරා ගෙන සිටින්නේ ගව් ගණන් දුර වූ ජීවිතයේ බරයි. විශාරද නන්දා මාලිනී ගයන මේ ගීතය පස්වෙනි දශකයත් පහු කරමින් සිටිනවා. නිර්ව්‍යාජ ප්‍රේමයද, එම ප්‍රේමයෙන් ජනිත ශෝකයද සමෝච්චව එකට කලතාගෙන අතිශයින්ම සුමුදුර වූ කර්ණ රසායන වූ සංයත වූ සෞම්‍ය සුරයෙන් කරන ලද මේ ගායනය සහෘද නෙත්සිත් ඇද බැද තබා ගැනීම පුදුමයක් නොවේ. මේ ගීතයේ ගායන ලීලාව මෙන්ම පද ලීලාවද අපූරුයි. මඩවල එස්රත් නායක නම් වූ කවියා සැබෑම අපූරු ගීපද රචකයෙකු බව පෙන්වීමට මේ ගීතය හොඳම නිදසුනක්. කිසියම් ගීතයක් සරසාර වීමට බලපාන ප්‍රධාන ලක්ෂණ දෙකක් තියෙනවා. කවිතා ගුණය සහ ගේයතා ගුණය ඒ දෙක. මේ දෙකම සමෝච්චව සමානව සුසංයෝග වූ විට සරසාර ගීත බිහි වෙනවා. මේ ගීතයේ ගේයතා ගුණය මෙන්ම කවිතා ගුණය පිරී පවතිනවා. මා මුලින් ඔබට සඳහන් කළා මේ ගීතය කවිතා ගුණය වගේම ගේයතා ගුණය පිරී පවතින ගීතයක් කියලා. මේ බලන්න මේ ගීතයේ සඳහන් වන මෙන්න මේ ප්‍රකාශය. ඈත් වූ සඳ මගේ සරා සඳ තනි වෙලා මා තනි වෙලා. බලන්න අනායාසයෙන් මෙහි එන පුනරුක්තිය අනුප්‍රාසය ගේයතා ගුණය මොනවට පෙන්නුම් කරයිද? හොඳයි, එහෙමනම් සුභාවිත ගී රසවිඳමු වැඩසටහනින් අපි මේ මියුරු ගීතය රසවිඳමු. ගීපද රචනය මඩවල එස් රත්නායකයන්, තනුව සංගීතය සහ ගායනය විශාරද නන්දා මාලිනී.

0: ಮನ್
1: ಸಂಗೀತ
0: ಮಟ ಆದ್ರಿಗೆ ತಿಂದು ಕಿಂಕಿನ
1: ಮಹರಿಯಾದ ಮಂಗಿಯ ಹಾಗಾದ್ರೆ.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමැති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැති. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් තුන් දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ තුන් දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වයි. මන්සිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාර

ඒන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍ය. අපේ පීබි අල්වස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද නෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

රුසියානු ජාතික මහා ලේඛක ඇන්තන් චෙකොප් ගැන අහලා නැති කෙනෙක් නොමිති තරම්. වරක් චෙකොප් මෙන්න මෙලෙස සටහනක් තිබුවා ගුරුවරයා පිළිබඳව. ගුරුවරයා නළුවෙක් විය යුතුයි, චිත්‍රශිල්පියෙකු විය යුතුයි, ගමක ජීවත් වන පළමු තැනැත්තා විය යුතුයි. එවිට ඔහු කාගේ ගෞරවාදරයට පත්වේ. ඇන්තන් චෙකොප්ගේ මේ සටහන මා ඔබ හමුවේ තැබුවේ මීළඟට මා තෝරා ගත් කීයට ප්‍රවේශයක් ලබා ගැනීමට. මීට දශක දෙක තුනකට පෙර මහින්ද චන්ද්‍රසේකරයන් විසින් දීන ලද ගීතයක්. මින් ප්‍රකාශ වන්නේ අපේ ගුරුතුමා තාමත් යයි ඉස්කෝලේ. අපේ ගුරුතුමා මොන වගේද? පෙන්නා මග නොමග නොවැටි යන තාලේ. මේ කියමනට අනුව අපේ ගුරුතුමා උතුම් කෙනෙක්. ඒ ගුරුතුමා අද වැටි ඇති දුක්ඛදායක තත්ත්වය ශ්‍රකීය නිර්මාණයේ මුල් කොටසේදීම මහින්ද චන්ද්‍රසේකරයන් අපිට හෙළි කරනවා. ගුණමකු මූසලයින්ට උඩුමහලට යන්නටත් අපේ ගුරුතුමා තාමත් ඉස්කෝලේ යන්නටත් සිදු වී ඇත්තේ අධ්‍යාපන ප්‍රතිපත්ති වලත් අධ්‍යාපනය කරවන අයගේ වැරදි නිසාය. පොදුවේ කියනවා නම් සමාජ හර පද්ධතියේ වරදින මුළු සමාජ පද්ධතියම අපේ ගුරුතුමා විරඳ භාණ්ඩයක් බවට පත් කරගෙන ඇත. අධ්‍යාපන දාසයෙකු කම්කරුවෙකු බවට පත් කරගෙන ඇත. ගුරුවරයාට අද තම සිසු ප්‍රජාවටවත් අනක් දීමට නොහැකි වී තිබේ. තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි පිළි දේශපාලඥයින්ගේ අනට කීකරු වෙලා පාසලේ බිම දනගසාගෙන ඉන්නයි අද ගුරුවරුන්ට සිදු වී තිබෙන්නේ. මහින්ද චන්ද්‍රසේකර අපට ඉදිරිපත් කරන මේ ගීතය ගුරුවරයාගේ අන්ත අසරණ බව හොඳින්ම පෙන්නුම් කරනවා. ඔහුගේ ගෙදර ජීවිතය එකම ඛේද වාචකයක්. දීඝ නොගිය ඔහුගේ දියණිය ගුරු නිවහන තුල මිලිනව ඇත. ගුරු නිවහනේ ලොකු හාමිනේද බිත්තියක ඇඳි සිතුවමක් ලෙස නිහඬව සිටි මේ ගුරුගෙදර ස්වරූපයයි. සිසු දරුවන් වැටි ඇති තත්වය ඊටත් වඩා භයානකයි. සාමල අමරල අද මොකද්ද සිද්ධ කරන්නේ? බස් නැවතුම් පොළවල් වල රටකජු විකුණන එක. ඒ රටකජු ගොටු ගසන්න අඩගෙන තියෙන කඩදාසි හොයාගෙන තියෙන්නේ කුමාරෝදය පොතේ පිටුවලින්. මහින්ද චන්ද්‍රසේකරයන් අපේ ගුරුතුමා මගින් ප්‍රකාශ කරන්නේ සමස්ත අධ්‍යාපනයේ ඇති අර්බුදකාරී තත්ත්වය නොවේද? මේ ගීතය සඳහා රචකයාගත් බස්වහර අපූර්වයි. කැමි බස්වහර, පුර බස්වහර මනාව සුසංයෝගී කරගෙන තියෙනවා. සුනිල් එදිරිසිංහන්ගේ තියුණු හඬට ගයන්නට මනා පද ලාලිත්‍යයක් මොනවට පෙළගස්වා තිබේද? ගීතය ප්‍රචාරය කිරීමට පෙර තවත් පුංචි සටහනක් ඔබ හමුවේ තබන්නට මා අදහස් කළා. තමන්ට සමාජයේ කෙලින් හිටගන්නට හොඳ ආර්ථික තත්ත්වයක් නැතැයි තීරණය කළ අපේ ගුරු පිරිසින් කොටසක් අධ්‍යාපන කඩදමාගෙන ගණිතය, සත්ව විද්‍යාව, භෞතික විද්‍යාව වැනි ගණන් වැඩි භාණ්ඩ පමණක් නොව සිංහල බුද්ධාගම වැනි සිල්ලර බඩුද විකුණන්නට පටන්ගෙන තිබේ. අපේ වර්තමාන ගුරු පරපුර ආර්ථිකයෙන් මිලමුදලින් පමණක් කෙලින් වන්නට ගත් වෑයමේ ප්‍රතිඵලය වුණේ මුළු මහත් ගුරු පරපුරේම අභිමානය නැති වී යාමයි. තමන්ගේ අභිමානය රැකගත හැක්කේ චෙකොප් කියන පරිදි ගුරුවරයා දැනුමින්, විද්‍යාවෙන් සන්නද්ධ වී චින්තනයෙන්ද පොහොසත් වූ තරමටමය. අපේ ගුරු පරපුර මා සමග උරර නොවෙත්වා. මමත් මේ තත්ත්වයෙන් සිටින්නේ වන්දනීය පූජනීය ගුරුවරු නිසා. කෘතවේදීව එය මා සිහිපත් කළ යුතුමයි. සමස්ත ගුරු පරපුර පිළිබඳව ගෞරවය, භක්තිය අදටත් අපේ හිසමත පවත්වන බව මේ මොහොතෙහි සඳහන් කළ යුතුමයි. හොඳයි, මෙන්න එහෙමනම් ඒ අපූර්ව සුන්දර ගීතය. ගීපද රචනය මහින්ද චන්ද්‍රසේකර, තනු නිර්මාණය
රෝහණ වීරසිංහයා, ගායනය සුනිල් එදිරිසිංහ.

රස පිරුණු සුභාවිත ගී ශ්‍රවණය කරන ඔබට මේ මොහොතෙහි අපි අදහස් කළා ඔබට මේ රසය පිළිබඳව කරුණු කාරණා ටිකක් සඳහන් කරලා මිහිරි ගීතයක මිහිර බෙදා හදා ගන්නට. රසය පිළිබඳව විවිධාකාරයෙන් සඳහන් වෙනවා. පැරණි පඬිවරු මේ රසය නම ආකාරයකට රස නමයක් තියෙන බවට ඉදිරිපත් කළා තියෙනවා. බොහෝ විට මේ රසය නවය ඔබ දැනගන්න කැමති වෙයි. මා සඳහන් කරන්නම් ශෘංගාර, හාස්‍ය, කරුණා, රෞද්‍ර, වීර, භයානක, බීහත්ස, අද්භූත හා සාන්ත කියන රසයන් නමය තමයි මේ පැරණි පඬිවරු අපට නව රසයක් ලෙස ඉදිරිපත් කළා තියෙන්නේ. වර්තමානයේ මේ නව රසය සංකීර්ණ සමාජයට ප්‍රමාණවත් වේද කියලා කතිකාවතක් ගොඩනැගී තිබෙනවා. මා මුලින් සඳහන් කළ රස නමය නිර්මාණ ශාස්ත්‍රයට, ගීත ශාස්ත්‍රයට, සිනමා ශාස්ත්‍රයට, නාට්‍ය ශාස්ත්‍රයට වර්තමානයේ යොදා ගනිද්දී විවිධ සුසංයෝගයන් විවිධ එක්කිරීම් සිදු වී තියෙන බව අපට පෙනී යනවා. සිතුවිලි විශාල පරිවර්තනයකට ලක් වෙලා තියෙන මේ කාල පරාසයේ බොහෝ විට සංවේදී වෙලා තිබෙනවා මේ සියල්ලක්ම. කෙනෙකුගේ රසවිඳීම බොහෝ විට සිදුවන්නේ ඔහුගේ හෝ ඇයගේ චින්තනය, අධ්‍යාපනය, දැනුම මෙන්ම සංවේදීතාව මත බව අපි පිළිගන්න ඕන කාරණයක්. විචාරකයින් නොයෙක් මතභේද අදහස් දක්වා තිබුණත් මේ වින්දන ශක්තිය වයස් සීමාව අනුවත් වෙනස් වෙන බව අපට පේන කාරණයක්. මා උදාහරණයක් සඳහන් කරන්නම්. කුඩා දරුවා නැලවිලි ගීතයට, ළමා ගීතයට ප්‍රිය කරන අතර තරුණයා තරුණිය පෙන් ගීතයට ප්‍රිය කරනවා. බලන්න වැඩිහිටියම නෝරද ප්‍රිය කරන්න කියලා. මේ ඔබ අප ශ්‍රවණය කරන හරබර සුභාවිත ගී, ඒ වගේම තවදුරටත් එය ඉක්මවා යමින් බැති ගීයට ඇලුම් කිරීම සිද්ධ කරනවා වැඩිහිටියා. මේක එක්තරා විදියකින් ජීවිතයේ ස්වභාවයත් අපට කියා පාන අවස්ථාවක් හැටියට සඳහන් කරන්න පුළුවන්. සුදුල ගුවන් විදුලියත් ඔබේ ආධ්‍යාත්මික වර්ධනය දියුණුව ඇති කිරීම සඳහා ගන්නා වූ ශ්‍රේෂ්ඨ මාත්‍ර උත්සාහයක් හැටියට මේ සඳහන් අපි සඳහන් කරනවා. අපේ ගුවන් විදුලිය ඔස්සේ නිතරම අපි ඔබට ප්‍රචාරය කිරීමට සලස්වා තිබෙන්නේ ඔබේ බුද්ධිය වර්ධනය වන, ඒ වගේම දහම් රසය උකහාගත හැකි ගීත වැඩසටහන්, ධර්ම දේශනා, ඒ වගේ දේවල්. හොඳයි, එහෙමනම් එම කරුණු කාරණා සිහිපත් කරමින් අපි ඔබට ආරාධනා කරනවා අප සමග එක්විය හැකි ආකාරය ඔබේ හිතමිත්‍රාදීන්ටත් පවසන්න. අපේ මේ ගුවන් විදුලිය මේ වැඩසටහන් පිළිබඳව www.sudularadio.lk අපේ වෙබ් අඩවියට පිවිසීමෙන් අපව ඔබට ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා වී තිබෙනවා. මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳිමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳිමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේ වය. ධම්මපදය යමකව.
1: පවන් අතු පිදීමේ ආනිසංස, හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති. මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි, අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තේකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග, දේශ, මෝහ, මාන, මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි, මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසෙයි. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම්, එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානිසංස මිලිසින් ලබා ගන්නට පුළුවන්.
2: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැව පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
3: අවසරයි ස්වාමීන් වහන්සේ.
2: නමස්කාර.
3: නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මංමුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටට පත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා, මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය, ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහමුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නැහැ.
මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා එය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා එය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුළ ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුළ ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුළම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ද්වේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුළම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව.
මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහ මුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලවත් සතුටු වෙනවා. ඒ වගේම පින් කළ තැනැත්තා පරලොවත් සතුටු වෙනවා. ඒ විතරක්ද, ඒ තැනැත්තා තමාගේ සුද්ධ කර්මය, ඒ කියන්නේ තමා කළ හොඳ දෙය ගැන නිතර නිතර සතුටු වෙනවා. එහෙයින් නිරන්තරවම සතුටු වෙන්න ඔබත් පින් කරන්න. ධම්මපදය යමකවර.
1: දරුවන් නැති සිටුවරයෙකුගේ කතාව අහලා බලන්න පින්වතුනි, මේ සිටුතුමාට ඉපදුන ආත්ම භාවයන්වල දරුවන් නැති වුණේ ඇයි කියලා, දරුවෝ ඉපදුනේ නැත්තේ ඇයි කියලා. එක්තරා කාලයකදී ජීවිතය ගත කරද්දී මේ සිටුතුමාට ධනය කෙරෙහි මහා ආසාවක්, මහා තෘෂ්ණාවක් සිතේ හටගත්තා. අන්නේ හේතුවෙන් තමන්ගේ සොහොයුරාගේ එකම පුතා වස්තුවට තියෙන ආසාව නිසා මහා තෘෂ්ණාවක් ඇති කරගෙන තමන්ගේ සොහොයුරාගේ එකම පුතා මරණයට පත් කළා. ඒ මරණයට පත් කරලා සීලු ධනය ඔහු ලබා ගන්නට ලැබුණා. අන්න ඒ හේතුවෙන් පින්වතුනි, ඔහු නිරයේ වැටි අවුරුදු ලක්ෂයක් පුරාවට අප්‍රමාණ දුක් වේදනාවන් විඳින්නට වුණා. මනුස්ස ලෝකේ ඉපදිලා තගරසිකේ බුදුරජාණන් වහන්සේට, තගරසිකේ නම් පසේ බුදුහාමුදුරුවන්ට එක් අවස්ථාවක දන් දුන් පිණින් සත්වාරයක් සිටු තනතුරු ලැබුවා. නමුත් පින්වතුනි, ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. ඒ කිසිම කාලයකදී කිසිම දරුවෙක් ඉපදුනේ නැහැ. කරුණු විමසීමේදී සඳහන් වෙන්නේ ඉහතමා සඳහන් කළ මහා පාපී ක්‍රියාව හේතුවෙන් දරුවන් නොලැබුණ බව සඳහන් වෙනවා. ඒ වගේම දරුවන් නැති වස්තුව ඔහු මරණයට පත් වුනහම සෑම කාලයකදීම රාජසන්තක බවට පත් වුණා. රජයට අයිති වුණා. නැවත පින්වතුනි, රෞරව නිරයේ ඉපදුනා කියන සඳහන් වෙනවා. මෙසේ දරුවන් නැතිවීමට හේතුව ඉහත සඳහන් කළ කරුණ බව අපට අවබෝධ වෙනවා. සංයුක්ත නිකායේ ဒုတိය අපුත්තක සූත්‍රයේ මේ පිළිබඳව පැහැදිලි කරන්නේ. එනිසා ඔබත් ඔබේ ජීවිතයෙන් මේ අකුසල ක්‍රියාවන් සිදු කරගන්නට වෙහෙසෙන්නට එපා.
2: සුදුල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

ආසා කරමින් රසමුසු භෝජන අනුභව කළද සුවඳැති සිත් ඇදගන්නා වූ සඳුන් ශරීරයෙහි ගැල්ලුවද නොයෙක් ආභරණ වලින් නිසි ලෙස සැරසුණද මේ ජීවිතය බහුරු කෝලම් පාලා ගියාක් බඳුය.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්නේ.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සුතිර කුවන් පෙතලිය.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක්, තැතිගැම්මක්, ලොමුදැහැ ගැනීමක්, සැක සංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සයනයේ වැතිර සිටින මහාකාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහාකාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබූහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලි පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා රාජ චෞර සතුරු බියෙන් තොර වේවා තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.